0: That's all, folks.
1: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
2: The following program is in Sinhalese.
3: පුර පෞල් සදා වයස අවුරුදු 34 කින්ට වැඩසටහන් සදා නොමිලේස පෙනකින්ට ලබා දී ඒ සදා කිසිදු සුදුසුකමක් අවශ්‍යතා නොමැත. නොමිලේස පෙනකින්ට සමග පෞල් වලට ස්වාධීන කින්ට සදා තමන්ගේ මුදලින් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර දිගු පැය ළමා සුරකුම් සේවා සමග ක්‍රියාත්මක වන කින්ට සදා ගාස්තු අඩු කිරීමක් ලැබේ. නොමිලේ සැපෙන කින්ද සමග පෞල්වලට වයස අවුරුදු 3 වැඩසටහන් සඳහා කින්ද පැය 5 සිට 15 දක්වා සහ වයස අවුරුදු 4 වැඩසටහන් සඳහා පැය 15ක් ලබා ගත හැකිය. සමහර පෞල්වලට විශේෂයෙන්ම සරණාගත සහ සරණාගත අයදුම් කරුවන්ගේ පසුබිම් ඇති දරුවන්ට වයස අවුරුදු 4 කින්ද සඳහා වැඩි පැයකින්ක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ නදහසන්නේ ඔබගේ පසුබිම කුමක් වුවත් දරුවාට වැඩිතුර ඉගෙනීම සහ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. වැඩිතුර තොරතුරු සඳහා ඔබගේ ප්‍රාදේශීය ලතුරු පාසල ප්‍රාදේශීය සභාව හෝ සහායක සේවකයා සමග කතා කරන්න නැත්නම් big.gov.au/freekinder වෙත පිවිසෙන්න. එහි ඔබගේ භාෂාවෙන්ද තොරතුරු ලබාගත හැකිය. වික්ටෝරියානු රජය විසින් අනුමත කරන ලදී. මෙල්බර්න්.
1: Proud sponsor of 3ZZZ, 92.3 FM.
3: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙක් වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිතුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
1: Proud sponsor of 3ZZZ, 92.3 FM.
3: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැඩගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තිය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තිය මාවත හැඩගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
1: Proud sponsor of 3ZZZ, 92.3 FM.
4: CTS සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා, යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
5: Authorized by the Victorian Government, Melbourne.
1: Proud sponsor of 3ZZZ, 92.3 FM.
6: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහ

0: අද උදෑසන ධම්මචින්තව පවත්වන්නේ යුරෝප් ධම්මනිකේතන අධිපති අතිපූජ්‍ය ශාස්ත්‍රපති කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමීන් වහන්සේ විසින්.
1: නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්වතුනි, එසක් අසිරියත් අවසන් වෙලා අර තිබිච්ච උනන්දු ඒකත් පොඩ්ඩ හීන වේගෙන ගිහිල්ලා දැන් අපට තියෙන්නේ අතීතාවර්ජන පමණයි. මේක අපි කල්පනා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ අපට උගන්වපු ශ්‍රේෂ්ඨ පාඩමක් තමයි ওই ක්‍රියාදාමයනුත් අපට නිහඬව කියලා දුන්නේ. මොකද්ද මේ? සබ්බේ සංඛාරා අනිච්ඡාති. සංඛාර සකස් කරගත් දේවල්, හදාගත් දේවල්. අනිච්ඡාති අනිත්‍ය. මන් දෙවෙනි පදේට එනවා ඒක පැහැදිලි කරන්න කලින්. අපි කූඩු හැදුවා, අපි තොරන් හැදුවා, දන්සල් දුන්නා, තවත් තවත් තවත් වෙසක් සැරසිලි හැදුවා. පුංචි කාලේ මට මතකයි අපි පවුලේ අය එකට එකතු වෙලා ඉස්සාලාට පට්ටමක් හදලා ඔකට පැටවු ටිකක් දාලා ඔකට ඉටිපන්දන් අපි ගහන්නේ. ඉතින් ලයිට් දාන එක බොහොම අඩුයිනේ. ඉටිපන්දන් ටිකක් ගහලා අපි ඕක අදිනවා උඩට. පොඩි පොලොක්කයක් දාලා උඩට අදිනවා. ඔබ දන්නවද වෙච්ච වැඩේ? ඉටිපන්දම ගැලවුණා, අර අඩදාසි කොළයකට වැටුණා, කූඩු උඩට යන්නත් කලින් කිනිබත් වුණා. අපි ඇඬුවා. ඇයි? මහන්සියලා ඕනකමින් කැමැත්තෙන් වෙසක් පොයේ ආලෝක කරන්නට දල්ලපු වෙසක් පහන නිමේෂයකින් අලුබවට පත් වෙලා බිමට කෑලි හැලෙනවා. එදා අපට නිහඬව පාඩමක් ඉගැන්නුවත් ඒ පාඩම තේරුම් ගන්නට අපේ බුද්ධිය මොහුකුරා තිබුණේ නැහැ. දැන් අපට යමක් තේරෙනවා. මොකද්ද මේ උනේ? මේක තමයි ලෝක ස්වභාවය. යමක් ඇති වුණා නම් ඒ ඇතිවීම සමගම නැතිවීමේ ක්‍රියාකාරීත්වයත් අරගෙන තමයි ඇති වෙන්නේ. එහෙනම් ඇති වෙන මොහොතේ තමයි මේක නැතිවීමේ ආරම්භය. මෙන්න මේ ටික තේරුම් ගන්නට තමයි, තේරුම් කරලා දෙන්න තමයි ලෞතුරු බුදු කෙනෙක් ලෝකයට උමනා කරන්නේ. මං ගිය සතියේත් මතක් කළා, අවිද්‍යාන්ධකාරයෙන් පිරිච්ච ලෝකේ අඳුරේ අතපත ගාගෙන යනකොට මෙන්න මේකයි ආලෝකය, මෙන්න මේකයි සත්‍යය කියලා අපට කියලා දෙන්න ගුරුතුමෙක් උමනා කළා. ඒ ගුරුතුමා තමයි අපේ ශාස්ත්‍රූ බුදු පියාණන් වහන්සේ. දැන් ඔබ තේරුම් ගන්න, මේ සියල්ල අනිච්ච. මේක භාවනාව, මේක යථාර්ථයක්, මේක අවබෝධයක් බවට පත් කරගන්න අපිට පුළුවන්. මා දැක්ක සමහර පොඩි දරු පහන් කූඩු හදලා අත්තු කරනවා, ඒකම පිච්චිලා අලුයලා යනවා, දරුව අඬනවා. තවත් අර කොහේද පැත්තක විශ්වවිද්‍යාලයක හදපු කූඩුවක් කඩලා තිබුණා. මේ හැම දෙයකින්ම අපිට ඉගෙන ගන්න තියෙන එකම එක දෙයයි, අර ලෝතුරු බුදුරජාණන් වහන්සේ අපට උගන්වපු සදාතනික ධම, සබ්බේ සංඛාරානිච්චා. මේක අපේ මනසේ මන්ත්‍රයක් බවට පත් කරගන්න පුළුවන් නම් ඔබට මට කොච්චර වටිනවද කියලා බලන්න. වරදවා තේරුම් ගන්න එපා. මේකෙන් අදහස් කරන්නේ අනේ හැමදේම අනිච්චයිනේ, වෙනස් වෙනවනේ, නැති වෙනවනේ කියලා අර මොනවාදෝ කරගෙන අත් දෙක කම්බුලට ගහගෙන ඔහේ බලාගෙන ඇති බලාගෙන ඉන්න එක නෙවෙයි. එහෙනම් කුමක්ද? තේරුම් අරගෙන ජීවත් වෙන්න. ඒ තේරුම් අරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුර අපිට අර ගාථාව ඊළඟ පදේ ඉගෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අන්න අවබෝධය අපිට තියෙනවා. ඒ නිසා තමයි වීදුරුවක් ඇඩුනාම අනිච්චේ දුක්ඛේ කියලා අපේ අම්මලා අපේ ආච්චිලා කියනවා අපිට ඇහුනේ. ඒ දැනීම හැබැයි ඒ ආච්චි අම්මා වතුර බොන වීදුරුව මම මුණුබුරෙක් හැටියට මං හොදන්ට යනකොට ඒක වැටිලා බිඳුනොත් ආච්චි අම්මට කේන්ති යනවා. ආච්චි අම්මා බට බනිනවා. ඔබට බැරි වුණානේ මේ වීදුරුව පරිස්සමෙන් හොදන්ට. ඕකේ මං වතුර බී දැන් මොකේද වතුර බොන්නේ? ආච්චි අම්මට කේන්ති ගියා. ඇයි? එදා වීදුරුවක් වෙන කෙනෙක්ගේ කැඩිච්ච වෙලාවේදී ආච්චි අම්මා අනිච්චේ දුක්ඛේ කියපු වෙලාවේදී දැන් උන්ට මතක නැහැ මේකත් අනිච්චයි කියලා. ඇයි? අර දැනීම තිබුණට යදා පඤ්ඤායේ පස්සති නූණින් දැක්කේ නැතිකම. ඒ කියන්නේ අවබෝධි නැතිකම. එහෙනම් මොකක්ද අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපට උගන්වන්නේ? දැනීම ඇති කරගන්න ඌමනායි, අහන්ට ඌමනායි, කියවන්ට ඌමනායි, හිතන්ට ඌමනායි, කල්පනා කරන්නට ඌමනායි, ආයෝගිකව මේක පුරුදු කරන්න ඒටත් වඩා ඌමනායි. අද අපිට වෙලා තියෙන්නේ අහනවා. බාලන රැල්ලට අහුවෙලා කොච්චර දහස් ගණන් යනවනේ අහන්ට. නමුත් ජීවිතේට මොනවද පුරුදු වෙන්නේ? ආයෝගිකව. ඒ ප්‍රායෝගිකව යම පුරුදු වුණා නම් එතන ඉඳගෙන ද්වේෂය ඇති කරගන්න විදියක් නැහැනේ ඇඟේ හැප්පුණයි කියලා. තමන්ගේ දිහාට කකුල දික් කළයි කියලා. අර පුංචි දරුවා නිදිමර ගාතේ තමන්ගේ උඩුක්කුවට වැටුණයි කියලා. ඇයි කෑ ගහන්නේ? අර අවබෝධය නැතිකම. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ දැනීමට වඩා අපට උවමනා කරන්නේ අවබෝධය. ඒ අවබෝධය ඇති කරගන්න මොහොතක් දැහන් ගත වෙන්න. ඇස් දෙක පියාගෙන ඔබෝබී ජීවිතයේ දෙස බලන්න. උංචි බිලිඳෙක් චූටි කලළු බීජයක් හැටියට ඔබ මවුකුස පිළිසඳගෙන හැටි. ක්‍රමානුකූලව වර්ධනේ වෙලා වෙලා පඨමං කලලං හෝති ဒုတိයා හෝති අබ්බුදා අබ්බුදා ජායති පේසි. ඔය විදිහට වර්ධනේ වෙලා දහ මාසයකට ආසන්න කාලයක් ඔබ ඒ මවුකුසේ ජීවත් වෙලා ඉඳගෙන ඔබ මේ ලෝකෙට බිහි වෙලා දුක් විඳලා. මේ මොනවද මේ වෙන්නේ? වර්ධනේ. ඒක තමයි ජාති අපේ ඉපදීම, මරණ කියලා අපි කියන්නේ මේ ක්ෂණික මරණය. එතකොට මෙන්න මේ ධර්මතාවය අපි තේරුම් ගන්නට අර මනස ඇස් දෙක පියාගෙන තමන්ගේ ජීවිතය පිළිබඳව හිතන්න. චූටි බිරිඳෙක් හැටියට වෙලිච්ච මම, ඉපදිච්ච මම අද දැන් මේ වෛරුද්ධ භාවයට පත් වෙලා කෙස් සුදු වෙලා හැම රැටි වෙලා දතුත් එක දිග වැටිලා ඇසුත් පේන්නේ නැති තත්ත්වයකටපත් වෙලා තැන් තැන්වල රෝගාබාධ හැදිලා මේ මොකද්ද මේ වෙන්නේ? මේක තමයි අනිත්‍ය ධර්මතාවයේ සනාතන ලක්ෂණය අපට දෙන පාඩම. පින්නතුනි, වෙසක් සතිය ඉවරයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධහම තාම ලෝකේ තියෙනවා. ඔබට මට මේ ධහමෙන් ප්‍රයෝජනය ගන්නට තාම අවස්ථාව තියෙනවා. ඉතාම කරුණාවෙන් මා ඔබට මතක් කරන්නේ වනහන්ට, බණ ඉගෙන ගන්නට. නමුත් ඒවා ජීවිතේ ප්‍රායෝගිකව පුරුදු කරන්නට. සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. ඒ නුවණින් මේ ලෝක ස්වභාවය දකින්නට ඔබට තුන්වන්ගේ ආශිර්වාදේ ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: අද දින අපි හැම කෙනෙක්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ මංගල්‍ය සමරනවා. අපි කියනවා දිව්‍ය සප්‍රසාද මංගල්‍ය කියලා. ස්වාමින් වහන්සේ අද සුපුත තුල ඉතාමත්ම උතුම් වදනක් පවසනවා. කුමක්ද ස්වාමින් වහන්සේ පවසන්නේ? ස්වර්ගයෙන් පහළවන ජීවනදායක ආහාරයේ මමය. ස්වාමින් වහන්සේ මේ මොනවද පවසන්නේ කියන එක ජුදෙව්වරුන්ටත් තේරුම් ගන්නට බැරුව ගියා. උන්වහන්සේ තවදුරටත් පවසනවා, යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත් ඔහු සදහටම ජීවත් වන්නේ. මෙසේ සමිධානන් වහන්සේ පවසනකොට සවන් දීපු අයට මේක තේරුම් ගන්නට බැරුව ගියා. මොනවද මේ මිනිසා පවසන්නේ. ඔවුන් කිසිසේත්ම තේරුම් ගත්තේ නැහැ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේ කිසිම විටක උන්වහන්සේගේ මෙම ඉගැන්වීම කිසිම කෙනෙකුට නිෂ්ප්‍රභා කරන්නට උන්වහන්සේ ඉඩ සැලසුවේ නැහැ. ස්වාමින් වහන්සේ අද අපි හැම කෙනෙකුටම දෙන්නේ අලුත් දෙයක්. අපි හැමෝටම නව ජීවනයක්. ස්වාමින් වහන්සේ මෙසේ අපි හැම කෙනෙකුටම අද දානය කරන්නේ දෙවියන් වහන්සේගෙන් ත්‍යාගයක් පමණක් නෙමෙයි. දෙවියන් වහන්සේව ඉමන්දයත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේත් දෙවියන් වහන්සේත් එක හා සමාන නිසා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි ආහාර අනුභව කරනවා අපගේ ශරීරය පෝෂණය කරන්නට. එසේනම් අපගේ ආත්මය පෝෂණය කරන්නේ දිව්‍ය සප්‍රසාද වහන්සේ. ඒ නිසා තමයි අපි ආත්මය ඒ පෝෂණය කරන සදාකාලික ආහාරය අපි හැම කෙනෙක්ම අනුභව කරන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනී, අපගේ ජීවිතේ අපිට පෝෂණය නැතිුණයින් පස්සේ අපි මලානික වෙනවා, අපි දුර්වල වෙනවා. ගෙවත්ත හිටවල තියෙන පැලයකට අපි වතුර දැම්මේ නැත්තම් ඒ පැලය මලානික වෙනවා. ඒ මන්දයත් පෝෂණය අඩු නිසා. ඒ වගේම අපගේ ආත්මය පෝෂණය කරන ඒ ජීවන දායක ආහාරය අපි නොවැළඳුවොත් අපගේ ආත්මයත් දුර්වල වෙනවා, මලානික වෙනවා. ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ පවසන්නේ, ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංශය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම් ඔබ තුල ජීවනේ නැත. අපිට ජීවයක් නැහැ. අපි මැරිච්ච මිනිස්සු වගේ වෙනවා. ශාරීරිකව අපි වර්ධනය වුණාට වැඩක් නැහැ. අපේ ආත්මය වර්ධනය වුණේ නැත්නම් අපි මොන වගේ මිනිස්සු බවට පත් වෙයිද? ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ස්වාමින් වහන්සේ පවසන මේ සත්‍ය අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ දිනපතා දකිනවා. හැබැයි අපි කිසිම කෙනෙක් කටින් ඒ දේ ප්‍රකාශ කරන්නට කැමති නැහැ. ස්වාමින් වහන්සේ නැවතත් අපිට පවසන්නේ, යමෙක් මාගේ මාංශය අනුභව කරන්නේද, මාගේ රුධිරය පානය කරන්නේද, ඔහුට සදාතන ජීවනය ඇත. සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය තමයි දිව්‍ය සප්‍රසාද වහන්සේ කියලා කියන්නේ. ස්වාමින් වහන්සේ මේ දෙය තහවුරු කරනවා අද සුවිශේෂයේ තුලම. උන්වහන්සේ පවසනවා, මාගේ මාංශය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේය, මමද ඔහු තුළ ජීවත් වන්නෙමි. ස්වාමින් වහන්සේ අපි තුල ජීවත් වෙනවා. ස්වාමින් වහන්සේ අපි තුල ජීවත් වෙනවා නම් අපිට සදාතන ජීවනය අයිති වෙනවා. අපිට ඒ ජීවය අනිවාර්යෙන්ම අපගේ ජීවිතවලට ලැබෙනවා ස්වාමින් වහන්සේ අපි තුල ජීවත් වන නිසා. ප්‍රේමවන්තේනි, ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ කියන්නේ ජුදෙව්වරුන් නගන ලද ප්‍රශ්නයට පිළිතුරක් හැටියට, මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ, ඒ අපේ පියවරුන් වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔහු මලහ. එහෙත් මේ ආහාරය වළඳන තැනැත්තේ සදහටම ජීවත් වන්නේය. සදාතන ජීවනය අපිට ලබන්නට නම් ඒ ස්වාමින් වහන්සේ අපට දෙන උන්වහන්සේගේ ශරීරය අපි අනුභව කරන්නට ඕන, උන්වහන්සේගේ රුධිරය අපි පානය කරන්නට ඕන. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, එසේනම් ස්වාමින් වහන්සේ ඉදා මහා බ්‍රහස්පතින්දා දින ස්ථාපිත කළ දිව්‍ය සප්‍රසාදය අපි හැම කෙනෙක්ගේම ජීවිතේ කිසි දවසක නොමැකෙන ආදරේ සංකේතයයි. එය සදා කාලයටම පවතින ස්වාමින් වහන්සේගේ ජීවනදායක ආහාරයයි. අපි හැම කෙනෙක්ම ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ඒ ස්වාමින් වහන්සේගේ ආහාරය නිතරම අපි ලබා ගනිමු, ඒ වළඳමු, උන්වහන්සේගේ රුධිරය පානය කරමු. එවිට අපි හැම කෙනෙකුටම සදාතන ජීවනය අයිති වෙනවා. ස්වාමින් වහන්සේට කියමු නිතරම ඒ ආහාරය අපට දුන මැනව. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.

විශ්වයේ විශ්මිතම නිමවුම කුමක් විය හැකිද? විශාරද උරේෂා රවිහාරි ගයන මෙම ගීතයේ පද රචනය ප්‍රීති රන්දනිය, සංගීතයේ ආචාර්ය රෝහණ වීරසිංහ.

ආයුබෝවන් මේ ත්‍රිපලිසෙට් ගුවන්විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන තුලින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. සිංහල ජාතිකවාදී රාජ්‍ය දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදු කළේ ඇයි පළාත් සභා ප්‍රකාශනයක් උපුටා දක්වමින් ජීවන්ත පීරිස් පියතුමා පවසයි. පාස්කු දින ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව ගෝඨාභය රාජපක්ෂ සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්. ලෝක රේගු සංවිධාන නියෝජිතයෝ ජනාධිපති ලේකම්වරයා හමු වෙති. විශ්වාසය මත ගොඩනැගෙන වෙළඳපොළ ආර්ථිකයේ අස්ථාවරත්වය හේතුවෙන් වත්මන් ආර්ථික තත්ත්වය බරපතල අවධියකට පත්ව ඇතැයි හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක්. විවෘත ආර්ථිකය සහ IMF වැඩපිළිවෙල ගැන නැවත සිතා බලන්නැයි කාඩිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් දීර්ඝ කිරීමේ යෝජනාවලට එරෙහිව නීතිඥ සංගමයේ විරෝධය. ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ පිහිටි බොදුනු උරුමයන් ඉවත් කිරීමේ සැලසුමක්. යුක්‍රේන රුසියා යුද්ධය නිමා කිරීමට ව්ලැඩිමීර් සෙලෙන්ස්කී විසින් රුසියානු නායකයාට ආරාධනා කරයි. දැන් පුවත් සවිස්තරව. දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම් කරගනිමින් වර්ග සංහාරයක් සිදු කර ඇති බවත් එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවන්ත පීරිස් පියතුමා පවසයි. 2015 පෙබරවාරි මස 10 දින සම්මත කළ ශ්‍රී ලංකාවේ උතුරු පළාත් සභාවේ ප්‍රකාශනයෙන් ශ්‍රී ලංකාවේ රජයන් දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදු කර ඇති බව දක්වා ඇති බවත් 2022 මැයි මස 16 උතුරු නැගෙනහිර රදගුරුතුමන්ලාගේ කවුන්සිලය දශක ගණනාවක් පුරා පැවති වර්ග සංහාරික ක්‍රියාවලිය මුල්ලිවයි කාලයේදී ඒ උච්චතම අවස්ථාවට පත් වූ බවත් ප්‍රකාශ කර ඇති බවත් සඳහන් කරයි. මේ අතර යාපනයේ විශ්වවිද්‍යාලය තුළ මුල්ලිවයි කාල කොටි ස්මාරකයක් සාදා ඇති බවත් එම ස්මාරකයේ මුල්ලිවයි කාල සමූල ඝාතන ස්මාරකය ලෙස නම් කර ඇති බවත් යාපනයේ සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම් කරුවන අරුන් සිද්ධාතන් මහතා පවසයි. රටේ සියලු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සියලු ජාතීන් සහ සියලු ආගම් වල දරුවන් ඉගෙනුම ලබන මෙම විශ්වවිද්‍යාලය තුල මෙවැනි සිදුවීම පිළිබඳව ආණ්ඩුව පවසන්නේ කුමක්දැයි ඒ මහතා ප්‍රශ්න කරයි. පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය බදාදා නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ඉදිරිපත් කරන ලද කරුණු සරකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ යුද්ධ හමුදා බුද්ධිංශයේ හිටපු සමාජිකින් වන මොහමඩ් අන්සාර් සහ ප්‍රේමානන්ද උදලාගම යන පුජ්ජරින් දෙදෙනාටද විදෙස් ගමන් තහනම් පැනවූ බැව් සඳහන් වෙයි. මේ අතර පාස්කු ප්‍රහාරය විමර්ශනවලදී ISIS ත්‍රස්තවාදීන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරන නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි. සුරේෂ් සලේ මහතා දින 180ක රැඳුම් නියෝග යටතේ රඳවාගෙන හොටිතා කෲර වද හිංසා පමුණුවන බවත් පවසනේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම ආණ්ඩුවේ දේශපාලන වේදිකාවල කතා කළ අය බවත් මෙය තනිකරම දේශපාලන පරිගැණීමක් බවත් සඳහන් කරයි. ලෝක රේගු සංවිධානයේ දූෂණ විරෝධී සහ සුපිලිපන් භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන මෙහෙවන ඇන්ඩ්‍රියා හැම්ටන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් එම සංවිධානයේ සුපිලිපන් භාවය ප්‍රවර්ධනය කිරීමේ තාක්ෂණික උපකමිටුවේ තිදෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සරත් කුමාරනායක මහතා ජනාධිපති කාර්යාලයේදී හමු විය. ශ්‍රී ලංකා රේගුව සමග දූත මණ්ඩල සංචාරක නිරත වෙන මෙම නියෝජිත පිරිස රාජ්‍යාංශය තුල සුපිලිපන් භාවය ප්‍රවර්ධනය කිරීම යහපාලනීය ශක්තිමත් කිරීම සහ දූෂණ විරුද්ධී ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලය විසින් මෙහෙවන ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ලේකම්තුමා සමග සාකච්ඡා කළ නියෝජිත පිරිස අමතමින් ආචාර්ය කුමාරනායක මහතා දූෂණය පිටුදැකීම සඳහා රජය විසින් ලබා දී ඇති ඉහළම ප්‍රමුඛතාවයට අනුකූලව සදාචාරාත්මක වගවීමකින් යුත්
සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක විසින් ඉටු කරන ලබන වැදගත් කාර්යභාරයද අවධාරණය කළේය. මේ අතර ක්වීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව ඌව පළාතේ දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් සහ තරඟයක් ආරම්භ කෙරිණි. එය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රමදාන තරඟයේ ඌව අමාත්‍යවරයා ආවල් කැපීම උදුළු ගෑම ආදී කාර්යයන් රසකට සහභාගී වී තිබේ. මෙම තරඟයේ විශේෂත්වය වන්නේ ජයග්‍රාහී ගම්මාන සඳහා ත්‍යාග මුදල් ලබා දීම වෙනුවට එම ගම්මානවල සංවර්ධනය වෙනුවෙන් වටිනා ව්‍යාපෘති ප්‍රදානය කිරීමයි. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පළාතේ හොඳම ශ්‍රමදානය සිදු කරන ගම්මානය සඳහා රුපියල් කෝටියක වටිනාකමින් යුත් සංවර්ධන ව්‍යාපෘති පිරිනමන බවයි. මීට අමතරව දෙවන ස්ථානය දිනා ගන්නා ගම්මානය සඳහා රුපියල් 175ක වටිනාකමින් යුත් ව්‍යාපෘතියක්ද, දෙවන ස්ථානය දිනා ගන්නා ගම්මානය සඳහා 150ක වශයෙන් වටිනාකමින් යුත් ව්‍යාපෘතිද පිරිනැමීමට නියමිතයි. රටේ වර්තමාන ආර්ථික තත්ත්වය බරපතල අඩියකට වැටෙමින් පවතින බවත්, රජයේ කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් වෙළඳපොළ අස්ථාවර වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. පසුගිය දින කිහිපය තුළ රුපියලයාගේ තවදුරටත් පහත වැටී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා නිලධ වෙළඳපොළේ ඩොලරයේ අගය රුපියල් 340 ඉක්මවා ඇතැයිද සඳහන් කරයි. පොලි අනුපාතයල දැමීමෙන් පසුගිය දින කිහිපය රුපියල ස්ථාවරත්ව පැවතියද රජය පිළිබඳ විශ්වාසය පළුදු වීම නිසා රුපියල නැවතත් වේගයෙන් අවප්‍රමාණ වීමට පටන් ගෙන ඇති බවද ඔහු විසින් පෙන්වා දෙයි. රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි යන බිය සහ අවිශ්වාසය මත විදේශගත ශ්‍රමිකයින් තම ප්‍රේෂණය වීම පමා කරමින් සිටින බවත් අපනයන්කරුවන් පවා තම ආදායම් ශ්‍රී ලංකාවට ගැනීමට මැලිකමක් දක්වන බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය. මේ අතර ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් 125ක මුදලක් පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සකස් කළ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාගේ පෞද්ගලික නිවසට එවා තිබියදී ඔහු එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර නැවත හරවා යවා ඇති බවද සඳහන් වෙයි. මෙම වාර්තාව තමාගේ පෞද්ගලික පරිශීලනය සඳහා නොව සමස්ත කාරක සභාවේම පරිශීලනය සඳහා ඉල්ලා සිටි එකක් බැවින් එය නිවසට නොව පාර්ලිමේන්තුවට නිල වශයෙන් බාර දිය යුතු බව පවසමින් සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර මහ බැංකුවේ අත්නොමතික ක්‍රියාකලාපය සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කළ යුතු බවත්, මේ සඳහා දැනටමත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවත් හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක මහතා පවසයි. විශේෂයෙන්ම NDB ආයතනය සම්බන්ධයෙන් වහාම විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ඔහු අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය ඔහු එහිදී දැඩි දෝෂ දර්ශනයටද ලක්කොට ඇත. එසේම රජය සහ මහ බැංකුව රුපියල ස්ථාවර බව පැවසුවද තිරය පිටපස පවතිනුයේ කෘතිම පාවීමක් බවත්, මෙහි අවසාන බර පොදු ජනතාවට දැරීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය. රටේ පවතින විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග පවතින ගනුදෙනු පිළිබඳව නැවත සලකා බලන ලෙස කොළඹ අගරදකුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ රජයේ නිලා සිටිති. ජනමාධ්‍යවේදී නමතමින් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ 1978 වසරේදී හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකින් ස්වයං පෝෂිත වීමට ශ්‍රී ලංකාවට තිබූ හැකියාව අහිම වී ඇති බවයි. ආනයනය කරනු ලබන බොහෝ භාණ්ඩ දේශීය නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතත් අතීතයේදී ශ්‍රී ලංකාවටම හැකියාව තිබුණු බවත්, නමුත් දැන් රට ක්‍රමයෙන් ආනයනය මත යැපෙන තත්වයකට පත්වී ඇති අතර එය පිරිවැය දරා ගැනීමටත් දැඩි ලෙස අරගල කරන අතර ඒ නිසා මෙම විවෘත ආර්ථිකයේ මාදිලිය ගැන නැවත සිතා බැලිය යුතු කාලය එළඹ තිබෙන බවත් ආදිනතුමෝ පැවසූ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන්ද කාදිනල් හිමිපාණෝ මෙහිදී සිය සැක පහළ කළ IMF ආයතනය ක්‍රියා කරන්නේ බැංකුවක් ලෙසින් බවත්, ඔවුන්ගේ මූලික අවධානය යොමු වන්නේ ජනතාවගේ සුභසාධනය කිරීම නොව ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් IMF සමග කටයුතු කළ යුතුද යන්න පිළිබඳව නැවත ඇගීමක් කිරීමට මෙය සුදුසු කාලය බවත් කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% සිට 12.5% දක්වා අතිරේක ආනයන බදු පැනවීමට ඇමරිකානු පරිපාලනය යෝජනා කර තිබේ. බලහත්කාර ශ්‍රමය භාවිතාවෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා
ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහාය මගින් අමෙරිකානු වෙළඳ කටයුතු වලට අසාධාරණ බලපෑම් එල්ලවන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බැව් මාධ්‍ය වාර්තා දක්වයි. ඒ අනුව කැනඩාව, මෙක්සිකෝව, පාකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව ඇතුළු රටවල් කීපකින් ආනයක භාණ්ඩ සඳහා 10% අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇති අතර ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45ක් සඳහා 12.5% අතිරේක බද්දක් පැනවීමට යෝජනා කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ සමාජිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් යෝජනා වී ඇති කිසිදු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටි. නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව අවධාරණය කොට ඇත. රටේ ඉහළම උසාවිවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සලකා බලමින් සිටින බවට පළවන වාර්තා පිළිබඳව එම ලිපිය මගින් සිය දැඩි කනස්සල්ල පළ කොට ඇත. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රකාශයට පත් කළ දා සිට අභ්‍යාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙලින් අවුරුදු 63 සහ 65 ලෙස ස්ථාවරව පවතින බව පෙන්වා දෙන නීතිඥ සංගමය එය අත්නොමිතක ලෙස වෙනස් නොකළ යුතු බව ප්‍රකාශ කරයි. එවැනි වෙනසක් සිදු කිරීම අනවශ්‍ය මෙන්ම නුසුදුසු එකක් බවත්, එමගින් අධිකරණය කෙරෙහි මා ජනතාව තබා ඇති විශ්වාසය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය සුරකීමට රජය දක්වන කැපවීම පළුදු විය හැකි බවත් ඔහු තර්ක කරති. විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව කෙරෙහි සිදු කරන ඕනෑම වෙනසක් සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වන බව නිරීක්ෂණය කරන නීතිඥ සංගමය ව්‍යවස්ථාවට මෙලෙස තාවකාලික අවශ්‍යතා මත සංශෝධන සිදු නොකරන ලෙස අවධාරණය කරයි. දැන් විදෙස් පුවත්. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල බෞද්ධ උරුමයන් සහ විහාරස්ථාන මුහුණ දෙන අවාසනාවන්ත ඉරමිට සමාන බීකරුත්වයක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්ද වාර්තා වෙයි. මහාරාෂ්ට්‍රයේ කල්යාණ නගරයේ පිහිටි ඓතිහාසික ආගමික වටිනාකමකින් යුත් බුද්ධ භූමි පදනම් පරිශ්‍රයේ කොටසක් කඩා ඉවත් කිරීමට ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කිරීමත් සමග රට බෞද්ධ ජනතාව සහ භික්ෂුන් වහන්සේලා දැඩි නුසන්සුන්තාවයකට පත්ව සිටිති. ප්‍රදේශයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතියක් මුතලාලිලාගේ සහ දේශපාලන අධිකාරියේ උමනාවන් මත සිදු කරන්න බවත්, චෝදනා එල්ලවන අතර පන්සල කඩා ඉවත් කිරීම සඳහා බලධාරීන් විශාල පොලිස් බලඇණියක්ද කැඳවා තිබුණු බැව් සඳහන් වෙයි. පොලිස් ආරක්ෂාව මැදියේ බැකෝ සහ ඩ්‍රෝසර් යන්ත්‍ර යොදා ගනිමින් විහාරස්ථානය බිමට සමතලා කිරීමට සැරසෙද්දී එතනට වැඩම කළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ ප්‍රාදේශීය බෞද්ධ ප්‍රජාව ඊට දැඩි ලෙස විරෝධය පළ කළහ. එහිදී දැකගත හැකි වූයේ වඩාත් සංවේදීමය කරුණක්. එම විහාරස්ථානයේ වැඩ සිටි භික්ෂුන් වහන්සේ නමක් පැමිණ ඩ්‍රෝසර් යන්ත්‍රය ඉදිරියේ බිම වැතිර තම විරෝධය පළ කිරීමයි. භික්ෂුන් වහන්සේලාගේ මෙම ජීවිත පරිත්‍යාගී මැදිහත් වීම හමුවේ පොලිස් බලය යොදා පන්සල සම්පූර්ණයෙන්ම බෙද දැමීමට පැමිණි නිලධාරීහු තාවකාලිකව පසුබැස ගිය බැව් එකී වාර්තා සඳහන් කරයි. යුක්‍රේන රුසියානු යුද්ධය නිමා කිරීමේ අරමුණින් යුක්‍රේන ජනාධිපතිවරයා විසින් රුසියානු නායකයා වෙත විවෘත ආරාධනාවක් සිදු කර තිබේ. ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ව්ලැඩිමීර් සෙලෙන්ස්කී විසින් සෘජු සාකච්ඡාවකට එක්වෙන ලෙස පවසයි. ඒ සඳහා ඇමරිකාත් සජ්ජනපදයේ අවධානය යොමු වන තෙක් බලා සිටීම නිෂ්ඵල ක්‍රියාවක් බව පවසන යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දෙරට අතර පවතින ගැටුම් නිමා කර සාමය උදාකර ගත හැක්කේ සෘජු සම්බන්ධතාවලින් පමණක් බවයි. මෙම සාකච්ඡා පවත්වන කාල සීමාව තුළ දෙපාර්ශ්වයම පූර්ණ සටන් විරාමයකට එළඹිය යුතු බවටද සෙලෙන්ස්කී විසින් යෝජනා කර තිබේ. කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා මීට පෙර එවැනි සටන් විරාමය ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබීමද විශේෂත්වයකි. යුක්‍රේන සහ රුසියානු නායකින් දෙපළ මෙලෙස සෘජුව හමු වී සාකච්ඡා කිරීම ඉතා වැදගත් පියවරක් වන බැව් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත. අදට නියමිත සතියේ සිංහල පුවත්තේ පමණයි. පුවත් සම්පාදනයේ අන්තර්ජාලයේ ලංකා ලීඩර්ස් සහ සිලෝන් වය නැමැති වෙබ් බව කරුණාවෙන් සලකන්න. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.

මහාචාර්ය සනත් නන්දසිරි විසින් සංගීතවත් කළ මෙම ගීතය සෝමසිරි මැතිගෙදර ගී ගායනයක්. පද රචනයේ අරුණ මුදුන්කොටුව.

මෙරට තොරතුරු සංග්‍රහය අද සිට මයිකී කාඩ් පතක් වෙනුවට බැංකු කාඩ් පතක් ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ ස්මාර්ට් ඔරලෝසුවක් තට්ටු කිරීම සඳහා භාවිතා කර සන්බරි, ක්‍රෑන්බර්න්, මෙට්‍රෝ ටනල්, වෙරිබි, විලියම්ස් ටවුන්, සැන්ඩ්‍රිංහෑම්, ස්ටෝනි පොයින්ට්, බෙන්ඩිගෝ, ගිප්ස්ලෑන්ඩ් සහ ජීලොන් දක්වා ධාවනය වන දුම්රියවල ගමන් කළ හැක. ජූනි 14 වෙනිදා එනම් ලබන ඉරිදා සිට මර්ඩා, හර්ස්බ්‍රිජ්, ලිලිඩේල්, ඇලමියන් සහ ග්ලෙන්වේවලි දක්වා ධාවනය වන දුම්රියවල ගමන් ගන්නා මගින් හටද මෙම පහසුකම හිමිවේ. මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙන අවස්ථාවේදී මගින් හට උපකාර කිරීම සඳහා දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය සූදානමින් සිටිනු ඇත. ට්‍රෑම් රථ සහ බස් රථවල නව ක්‍රමවේදය දියත් කිරීමේ ඊළඟ පියවර පිළිබඳව ඉදිරියේදී අපට අසන්නට ලැබෙනු ඇත. සහන

අතිමි මගීන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ වයස අවුරුදු 18ට අඩු අය සහනය සහිත මයිකී හෝ නොමිලේ යා හැකි යෝන් මයිකී භාවිතා කිරීම දිගටම කරගෙන යා යුතුය. තම මයිකී කාඩ්පත භාවිතා කිරීමට කැමැති මගීන් හට එය දිගටම භාවිතා කරගෙන යා හැක. මේ වසරේ දෙසැම්බර් අග දක්වා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නන් හට ගෙවීමට සිදුවන්නේ ඒ සඳහා සාමාන්‍යයෙන් ගෙවීමට සිදුවන ගාස්තුවෙන් අඩක් පමණි. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට දැකීමට අතිශයින් දුර්ලභ පැවිදි කිරීමේ පුණ්‍ය මහෝත්සවයක් පිළිබඳව රිපල් බෘක්ක පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයෙන් වාර්තාවේ. සිරිලක බුදුසසුන පිහිටුවීම සඳහා මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයේ සිදු වූ පින්බර පොසොන් පොහොයේදී ඇති මෙම ජූනි මාසයේදී ඔස්ට්‍රේලියාවේ බුදුසසුන තහවුරු කරන මහඟු පුණ්‍ය කර්මයක් ලෙස සැලකිය හැකි පින්වත් කුලදරුවකු සම්බුද්ධ ශාසනයේ පැවිදි කිරීම සුවිශේෂ කරුණක් ලෙස සැලකිය හැක. ජූනි මාස 21 වෙනි ඉරු දින පෙරවරු 8 සිට පැවැත්වෙන මෙම මහඟු පුණ්‍ය කර්මය දැක බලා සතුටු වී පින් ට්‍රැස් කර ගැනීම සඳහා ඔබට ද අවස්ථාව ඇත. අංක 1855 වෙස්ටර්න් පෝට් රෝඩ් රිපල් බෘක් යන ස්ථානයේ පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය පරිශ්‍රයේදී මෙම උතුම් වූ පුණ්‍ය ක්‍රියාව සිදු කෙරේ. මේ වසරේ ඔක්තෝබර් 1 වෙනිදා සිට මිඩ්ඩේ පවර් සේව යනුවෙන් හඳුන්වා ඇති සෑම දිනකම පෙරවරු 11 සිට පස්වරු 2 දක්වා පැය 3ක් නොමිලේ විදුලිය ලබා ගත හැකි වැඩපිළිවෙලක් වික්ටෝරියානු රජය විසින් හඳුන්වා දී තිබේ. මෙමගින් විදුලිය බිල්පත්වල මිල අඩු කිරීමටත් විදුලිය සඳහා දැනට ඉහළ ඉල්ලුමක් ඇති කාල වේලාවලදී එම ඉල්ලුම අඩු වී විදුලිය සැපයුම් ජාලය සමබර කර ගැනීමත් අරමුණු කෙරේ. මිඩ්ඩේ පවර් සේව සම්පූර්ණයෙන්ම විකල්ප ක්‍රමයක් වන අතර එය වික්ටෝරියාවේ ස්වාධීන බලශක්ති නියාමකයා වන අත්‍යවශ්‍ය සේවා කොමිසම විසින් වාර්ෂිකව නියාමනය කර සමාලෝචනය කරනු ලැබේ. බලශක්ති බිල්පත් අඩු මට්ටමක තබා ගැනීම සඳහා මිඩ්ඩේ පවර් සේව වැඩපිළිවෙල වික්ටෝරියානු රජයේ අනෙකුත් වැඩපිළිවෙලවල් වන වික්ටෝරියන් එනර්ජි කම්පයා සහ වික්ටෝරියන් එනර්ජි අප්ග්‍රේඩ් යන වැඩසටහන් වලට රුකුලක් වේ. මිඩ්ඩේ පවර් සේව වෙනුවෙන් ලියාපදිංචි වීම සඳහා ඔබ ඔක්තෝබර් 1 වෙනිදා සිට ඔබේ විදුලිය සිල්ලර අලවිකරු අමතා ඔබේ නිවසට මෙම වැඩපිළිවෙල සුදුසුදැයි පරීක්ෂා කළ යුතුය. නොමිලේ විදුලිය සැපයන පැය 3 කවුළුව තුළ උපකරණ භාවිතා කිරීමෙන් පාරිභෝගිකයින් හට ඔවුන්ගේ විදුලිය බිලෙන් ඉතිරි කරගත හැකිවද එම කාල සීමාවෙන් පිටතදී විදුලිය මිල තරමක් වැඩි විය හැකි අතර සැබෑ ඉතිරි කිරීම රඳා පවතින්නේ විදුලි උපකරණ භාවිතය වඩාත් මිලාදික උපරිම කාල පරිච්ඡේදවල සිට දවසේ මැදට මාරු කිරීමට ඔබට ඇති හැකියාව මතය. මිඩ්ඩේ පවර් සේව සඳහා ලියාපදිංචි වන නිවාසවලට ඔවුන්ගේ ජීවන තත්ත්වවලට අනුව ඩොලර් 149ත් ඩොලර් 428ත් අතර මුදලක් ඉතිරි කරගත හැකි අතර මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ බලශක්ති භාවිතයෙන් 5% සිට 30% දක්වා පැය 3 නොමිලේ කවුළුවට මාරු කරනු ඇතැයි යන උපකල්පනය මතය. විදුලිය වාහනයක් ඇති නිවාසවලට උපරිම ඉල්ලුම සහිත කාල පරිච්ඡේද වෙනුවට නොමිලේ විදුලිය සපයන කාලය තුළ ආරෝපණය කිරීමෙන් අතිරේක ඩොලර් 674ක් සහ පූර්ණ වශයෙන් ඩොලර් 1012ක් ඉතිරි කරගත හැක. සුදුසුකම්ලත් වික්ටෝරියානුවන් හට 2025-26 වසර සඳහා වාහන ලියාපදිංචි කිරීමට වැයවන මුදලින් 20%ක වට්ටමක් ආපසු ලබා ගැනීම සඳහා අයදුම් කළ හැක. මේ සඳහා අවස්ථාව ජූනි 1 වෙනිදා විවෘත වූ අතර ජූලි 31 වෙනි සිකුරාදායින් අවසන් වේ. ලියාපදිංචි කිරීම සඳහා ගෙවන ලද මුදල අනුව වාහනයකට ඩොලර් 186ක් දක්වා වන වට්ටමක් ලබාගත හැකි වනු ඇති අතර සහන ලියාපදිංචි සඳහා එය අඩු විය හැක. මේ සඳහා සර්විස් වික්ටෝරියා වෙබ් අඩවිය හෝ ස්මාර්ට් ජංගම දුරකථන යෙදුමක් කරහා අයදුම් කළ හැක. මෙම වට්ටම ස්වයංක්‍රීයව ඔබට හිමිවන්නක් නොවේ. ඒ සඳහා අයදුම් කිරීමට ඔබට සර්විස් වික්ටෝරියා ගිණුමක් ද අවශ්‍ය වනු ඇත. මෝටර රථ, යතුරු පැදි, යූට්ස්, වෑන්, සැහැල්ලු ට්‍රක් රථ, ස්ටේෂන් වැගන් සහ ෆෝවිල් ඩ්‍රයිව් වාහන ඇතුළුව පෞද්ගලිකව ලියාපදිංචි කළ සැහැල්ලු වාහනයක් ඇති සියලුම වික්ටෝරියානුවන් හට 20%ක වට්ටම ලබා ගැනීම සඳහා සුදුසුකම් හිමිවේ. අයදුම්පත් එක් නිවසකට නොව පුද්ගලයෙකුට වාහන දෙකක් සඳහා සීමා වේ.
booking.com හරහා සිදු කළ වෙන් කරවා ගැනීම ඔස්සේ සිය තොරතුරු සොරකම් කිරීම සඳහා සිදු කෙරෙන ෆිෂින් ස්කෑම් යනුවෙන් හැඳින්වෙන වංචා තවමත් තමන් ඉලක්ක කරගෙන සිදුවන බව සංචාරකයෝ රැසක් පවසති. විශේෂඥයන් පවසන්නේ සංචාරයන් සඳහා වෙන් කරවා ගැනීමේ තොරතුරු වංචාකරුවන් හට ඉතා වටිනා බවයි. මන්ද ඒ තුළ අනන්‍යතාවය සංචරණය සහ මූල්‍ය පිළිබඳ තොරතුරු අඩංගු වන බැවිනි. booking.com ආයතනය අප්‍රේල් මාසයේදී ගනුදෙනුකරුවන් අමතා ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අනවසර තෙවන පාර්ශවයන් විසින් ලබාගෙන තිබීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟ විය. සයිබාරක්ෂණ විශේෂඥ ලටොප් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තාඩි සිල්වා මහතා සංචාරකින් සඳහා මෙම නිර්දේශ ඉදිරිපත් කරයි. වෙන් කිරීමේ ගිණුම්වල මල්ටිෆැක්ටර් ඔතෙන්ටිකේෂන් සක්‍රිය කරන්න. අත්‍යවශ්‍ය නම් මිස විදෙස් ගමන් බලපත්‍රවල හෝ හැඳුනුම්පත්වල පිටපත් යවීමෙන් වළකින්න. සංචාරක වෙන් කිරීම සඳහා අඩුශේෂ ඩෙබිට් කාඩ් පතක් හෝ තාවකාලික ගෙවීම් කාඩ් පතක් භාවිතා කරන්න. හෝටල් සහ වෙන් කරවා ගැනීමේ සැපයුම්කරුවන් සමග බෙදාගන්නා පුද්ගලික තොරතුරු ප්‍රමාණය සීමා කරන්න. වෙන් කරවා ගැනීමේ වෙබ් අඩවිවල ඇති චැට් පහසුකම ඔස්සේ අමතර තොරතුරු සැපයීම ගැන ප්‍රවේශම් වන්න. හැකි සෑම විටකම පැරණි වෙන් කිරීමේ වාර්තා සහ සංචාරක ඉතිහාසය මකා දමන්න. අව්‍යාජ වෙන් කිරීමේ විස්තර අඩංගුවද හදිසි ගෙවීමක් ඉල්ලා සිටින ඊමේල් හෝ පණිවිඩ සැකකටයුතු ලෙස සලකා කටයුතු කරන්න. මෙරට තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කළ මා විජය වික්‍රම කරුණාසේන.

0: අදට නියමිත සමාජ නිවේදන.
1: දහම් නිකේතනයේ යුරක් වෙසක් පුන් පොහේ නිමිති කරගෙන දහම් නිකේතනයේ විහාරස්ථානයේ සිදුවෙන වැඩසටහන් මාලාව, වෙසක් තොරණ සහ වෙසක් කූඩුව ප්‍රදර්ශනයේ AI තාක්ෂණයේ ඇසුරෙන් කච්චානි ජාතක කතාව විදහා දැක්වෙන මහා වෙසක් තොරණ සහ මහල් තුනකින් සමන්විත කූඩුව ජූනි මාස 6 සහ 7 යන දිනවල පසුරු 6 සිට රාත්‍රී 9:30 දක්වා ප්‍රදර්ශනය කෙරේ. වැඩි විස්තර සඳහා අමතන විහාරස්ථානය 93334848 මේ දිනවල ආහාර පොළඳ පවත්වේ. ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ බෙරික් විසක් පොහේ නිමිති කොට ජූනි 6-7 දිනයන්හි වැඩසටහන්. එදින සවස විසක් සැරසිලි ප්‍රදර්ශනය කෙරේ. යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන අඟුලි මාල දමනය සහ ගුත්තිල ජාතකය චිත්‍ර මගින් ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම මේ දිනයන්හි දන්සල් ආපහලද පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.02.62.75. ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ ඩැන්ඩිනොම් පොසොන් පොහේ වෙනුවෙන් පවත්වන සීල භාවනාව ජූනි මාස 20 වෙනිදා සෙන්සුරාදා උදේ 8:30 සිට සවස 5 දක්වා විහාරස්ථානයේදී පැවැත්වේ. විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය පාද කැලණියේ සාසන වංශ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් ජූනි මාස 28 වෙනිදා ඉරුදින රාත්‍රී 8ට විහාරස්ථානයේදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න භාවනා මධ්‍යස්ථානය 97.94.94.92 සෝමචන්ද්‍ර ප්‍රනාන්දු 0.425.831.182.
2: ඩීන්සයිට් පාරමිතා බෞද්ධ විහාරස්ථානයේදී ජුනි මාස සිදු කෙරෙන ආගමික වැඩසටහන් පහත ආකාරයට සිදු කෙරේ. ජුනි මාස 20 වෙනි සෙනසුරාදා තරුණ දරුවන්ගේ සීල භාවනා හා ධර්ම සාකච්ඡා වැඩසටහන, ජුනි මාස 27 වෙනි සෙනසුරාදා පෝදා වැඩිහිටි සීල සමාදානය උදේ 8:30 සිට සවස 4:30 දක්වා පැවැත්වේ. එදිනම රාත්‍රී 6:30ට පූජාවෙන් පසුව මාසික ධර්ම දේශනය සිදු කෙරේ. වැඩිදුර විස්තර සඳහා විහාරස්ථානය අමතන්න. ආචාර්ය කුලාන් රණසිංහ නිර්මාණය කළ මාතුපෝෂක ජාතක විදහා දැක්වෙන තොරණ ඩැන්නොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේදී ජුනි මාස 6-7 යන සති අන්තයේදී ප්‍රදර්ශනය කෙරේ. උපසමට කරන ආරාධනාවයි මේ.
1: Official notice: The Consulate General of the Democratic Socialist Republic of Sri Lanka in Melbourne and the address given below. 432 Level 9 Sutu St Kilda Road Victoria 3004. The contact details of the consulate remain unchanged. Telephone 613-9290-4200. Email mail@slcgmail.org. අදස නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවට පත්වේ. මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලැබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමිනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල www.yahoo.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනය ලියන විටදී කළු තීන්ත පෑනක් භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423 0447 0224.

0: You're listening to 92.3 FM, Radio 3 Triple Z.
1: අපි නිතරම ශ්‍රී ලංකාවේ තොරතුරු දෙස අවධානය යොමු කරනවා. නමුත් අපි අප ජීවත් වෙන රටේ වෙනස් වෙන ආර්ථික සමාජීය කාරණා පිළිබඳව දැනුවත්ද? අපි බොහෝ වෙලාවට ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ බොහොම අඩුවෙන්. ඒ අනුව අපිට පෙනී යනවා අපේ ආර්ථික හා සමාජීය කාරණා වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය කැප කරන වෙන් කරන යොදවන මුදල්වල නියම වටිනාකම අපි දන්නවද? ඒ වටිනාකම අපි ලබා ගන්නවද කියන්නේ. එනිසා අපි හිතුවා මෙවර අයවැය එම නැත්තම් ඇන්තනි ඇල්බනීසි කම්කරු රජයේ පස්වැනි අයවැය පසුගිය 12 වෙනිදා මැයි 12 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ආර්ථිකයට සහ සමාජයට එහි බලපෑම කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව විග්‍රහයක් ඔබට ගෙනෙන්නට. ඒ සඳහා අපි ආරාධනා කරා වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන අංශයේ පීඨාධිපති සහ වැඩසටහන් ප්‍රධානී මහාචාර්ය රංජිත් ඉහළනායක මහත්මයාට.
2: අයුබෝවන්, අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පසුගියදා ඉදිරිපත් කරපු අයවැය පිළිබඳව. ඇන්තනි ඇල්බනීසි අගමැතිවරයා ප්‍රමුඛ කම්කරු රජය විසින් පස්වැනි වරට ඉදිරිපත් කරපු අයවැය ජිම් චාමර්ස් මුදල් ඇමතිවරයා විසින් මැයි 12 වෙනිදා ඉදිරිපත් කරනු ලැබුවා. අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ අයවැය මගින් ඕස්ට්‍රේලියානු පවුල්වලට ඕස්ට්‍රේලියානු ජනතාවට ඇති කරන්නා වූ ආර්ථික සමාජීය බලපෑම පිළිබඳව සාකච්ඡා කරන්නට. මේ ගැන සාකච්ඡා කිරීමේදී අපි මේ මුහුණ දෙන තත්ත්වය පිළිබඳව යම්කිසි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. කෝවිඩ් වසංගතයෙන් පස්සේ ඕස්ට්‍රේලියාවෙත් වගේම මුළු ලෝක ආර්ථිකයම කිසියම් ආකාරයකට යථා තත්ත්වයකට පත්වෙමින් පැවතුණා. ඕස්ට්‍රේලියානු ආර්ථිකය තුළ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් කිසියම් ධනාත්මක තත්ත්වයකුත්, ඒ වගේම පොලි අනුපාතය වැනි තත්ත්වයන් සලකා බැලීමේදී යම් ආකාරයකට සහනදායී තත්ත්වයක් අපිට දක්නට ලැබුණා. ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අවස්ථා ගණනාවකදී පොලි අනුපාතය පහතහෙළමින් යම් යම් වෙනස්කම් සිදු කරමින් පැවතුණා. මෙන්න මේ පසුබිම තුළ ලෝක ආර්ථිකයේ, ලෝක භූදේශපාලනයේ යම් යම් වෙනස්කම් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒ අතරින් මෑතකාලීනව සිදු වූ ප්‍රධාන වෙනස්කම් දෙකක් තමයි යුක්‍රේන් රුසියානු යුද්ධය, ඒ වගේම මේ අවුරුද්ද මුල අත්දකින්නට ලැබෙන ඇමරිකානු ඊශ්‍රායෙල් ඉරාන යුද්ධය. මෙන්න මේ තත්ත්වයන් දෙක යටතේ මුළු ලෝක ආර්ථිකයම කිසියම් බලපෑමකට ලක් වෙලා තියෙන බව අපි හොඳින් දන්නවා. මේ අතරින් තාමත්ම වැදගත් වන කාරණා තමයි ලෝක ඉන්ධන අර්බුදය, ඒ මගින් ඉන්ධන මිල ගණන් ඉහළ යාම, සැපුන් දාමයන් බිඳ වැටි, ඒ ආශ්‍රිතව ගැටලු මතුවීම, ඒ වගේම ඒ හරහා බාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමෙන් ඇතිවන්නා වූ උද්ධමනය. ඉතින් මේ තත්ත්වයන් යටතේ අපි අත්දකිනවා ලෝක ආර්ථිකය බොහෝ රටවල් ආර්ථික වර්ධනය යම් තාම් මට්ටමකට බලපෑමට ලක් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ තත්ත්වය මේ වගේම. ඉතින් මෙන්න මේ තත්ත්වය යටතේ තමයි ජිම් චාමර්ස් මුදල් ඇමතිවරයා මේ අයවැය ඉදිරිපත් කරන්නේ. මේ අයවැය ඉදිරිපත් කිරීමේදී ඔවුන්ගේ ප්‍රධානම තේමාව වෙලා තියෙන්නේ සාධාරණත්වය, තිරසරභාවය සහ ඵලදායිතාවය ඇති කිරීම. සාමාන්‍යයෙන් අයවැය ලේඛනයකින් කෙටිකාලීනව යම් යම් සහන, විශේෂයෙන්ම උද්ධමනයට යම් යම් සහන ලබා දීම, ඒ වගේම පවුල් සහ ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් යම් කිසි ආර්ථික සහනාධාරද ලබා දීම යනාදී වශයෙන් අපිට දක්නට ලැබෙනවා. නමුත් මේ අයවැය ඊට වඩා දිගුකාලීන ආර්ථික වෙනස්කම්, විශේෂයෙන්ම දිගුකාලීන ව්‍යුහාත්මක ආර්ථික ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන්නට ප්‍රධාන ක්ෂේත්‍රයන් දෙකක් ඔස්සේ, විශේෂයෙන්ම බදුකරණය සහ නිවාස වෙළඳපළ, නිවාස ඉදිකිරීම් මිලදී ගැනීම සම්බන්ධ යම් යම් වෙනස්කම් ඇති කරන්නට මේ අයවැයෙන් උත්සාහ දරලා තියෙන බව අපිට පැහැදිලි වෙනවා. මේ වෙනස්කම් වල ප්‍රධානම ඉලක්කය වෙලා තියෙන්නේ, අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ දේපළ වෙළඳපළ ඉතාමත්ම වැදගත් අංශයක්, නිවාස මිල ගණන් තාමත්ම ශීඝ්‍රයෙන් පහුගිය දශක කීපය තුළ ඉහළ ගිය බව අපි දන්නවා. ඒ නිසා නිවාස මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්න තරුණ ඕස්ට්‍රේලියානුවන්ට යම්කිසි පීඩනයක් මේකෙන් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම මං අර කලින් සඳහන් කරපු කාරණා නිසා බොහෝ පවුල් මේ ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නයකට මුල දීලා ඉන්නවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනගහනය වැඩිවීමක් නිසා සෞඛ්‍යයට, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බලා ගැනීම, ඊළඟට ආරක්ෂාව, සහ අපි බොහෝ දෙනා දන්න මේ NDIS වගේ වැඩසටහන් වෙනුවෙන් අතිවිශාල වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ පසුබිම යටතේ තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. මේ අයවැයේ තිබෙන යෝජනා අතරේ අපිට වැදගත් වෙන යෝජනා කීපයක් ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පළවෙනි එක තමයි මම අර කලින් සඳහන් කරා වගේ බදුකරණය සම්බන්ධයෙන් කරපු වෙනස්කම්. ඒ වෙනස්කම් අතරේ පළවෙනි වෙනස්කම තමයි පුද්ගලික ආදායම් බදු අනුපාතයන්හි සිදු කරපු වෙනස. මේ වෙනසේ විශේෂයෙන්ම ඉලක්ක කරලා තියෙන්නේ අඩු ආදායම් ලාභී ගුරුවරුන්, ඊළඟට රීටේල් ක්ෂේත්‍රයේ වැඩ කරන අය, නර්සස්ලා, සහ විවිධ ඇඩ්මිනිස්ට්‍රේටිව් රැකියාවන් වල නිරත වෙන කණ්ඩායම් තමයි මේ බදු වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ. මේකේ වෙනස්කම තමයි ඔබ දන්නවා ඔබ ගෙවන ඔබේ බදු ගණනය කිරීමේදී පළවෙනි ඔබේ වාර්ෂික බදු ආදායමෙන් පළවෙනි 18,200 බද්ධ නිදහස් වෙනවා. ඊළඟට ආදායම 18,200 සිට 45,000 දක්වා ප්‍රමාණය දැනට තියෙන ආන්තික බදු අනුපාතය 16%ක් පමණ වෙනවා. ඒ ප්‍රමාණය මේ අවුරුද්දේ ජූලි මාසයේ සිට 15% දක්වාත්, 2027 ජූලි මාසයේ සිට 14% දක්වාත් අඩු කරන්න යෝජනා වෙලා තියෙනවා. මේ යෝජනාව තුලින් ඩොලර් 45,000ක් පමණ ආදායම ලැබෙන ඕස්ට්‍රේලියානුවෙක් පළවෙනි අවුරුද්දේදී දළ වශයෙන් රුපියල් 268ක වෙනස්කමක් අඩුවීමකුත්, දෙවෙනි අවුරුද්දේදී රුපියල් 536ක ඉතිරියකුත් මේ වෙනස්කම නිසා සිද්ධ වෙනවා. ඉතින් මේකෙන් රජය බලාපොරොත්තු වෙනවා ලේබර් ෆෝස් එකට, එහෙම නැත්නම් ශ්‍රම බලකායට එකතු වෙන පිරිසේ යම්කිසි වැඩිවීමක්, ඒ වගේම පවුල්වල ජීවන වියදමට මේකෙන් යම්කිසි ආකාරයක සහනයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේකිට තියෙන විවේචනයක් තමයි මේක බොහොම ඉතාම කුඩා බදු අඩු කිරීමක්. ඉතින් ඒ නිසා දැනට තියෙන මිල ගණන් ඉහළ යාම, එහෙම නැත්නම් උද්ධමනය, ඒ වගේම බොහෝ පවුල් විසින් විශේෂයෙන්ම මුහුණ දෙන නිවාස ණය ගෙවීමේ ප්‍රශ්නෙට මේකෙන් ලොකු විසඳුමක් නැහැ කියන කාරණය. ඊළඟට දෙවෙනි විශේෂ වෙනස්කම තමයි නිවාස මිලදී ගැනීම සහ නිවාස වෙළඳපොළ සම්බන්ධයෙන් ඇති කරපු වෙනස්කම් සහ යෝජනා කරපු වෙනස්කම්. මේවා කිසියම් ආකාරයකට බොහෝ දෙනාගේ විවේචනයට ලක් වෙලා තියෙනවා. දැන් මේ වෙනස්කම් හඳුන්වා දීමේදී රජය කල්පනා කරනවා මේ දැනට තියෙන බදු ක්‍රමය විශේෂයෙන්ම නිවාස වෙළඳපොළේ ආයෝජනය වෙනුවෙන් නිවාස මිලදී ගන්නා අයට වාසිදායක බව ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම අපි දන්නවා නිවාස මිල ගණන් ඉහළ යන නිසා නිවාස මිල ගණන් ඉහළ යෑම අරමුණු කරගෙන ඒ වෙනුවෙන් නිවාස සඳහා ආයෝජනය කරන පිරිසක් ඉන්නවා. මේකට අපි කියනවා ස්පෙකියුලේටිව් ප්‍රොපර්ටි ඩිමාන්ඩ් කියලා. මෙන්න මේක එක්තරා විදියක රජයේ අවධානයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම තරුණ නිවාස මිලදී ගන්නන්ට නිවාස වෙළඳපොළට එකතු වීම දැඩි අසීරුතාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා යෝජනා කීපයක් තියෙනවා. ඒ අතරින් ඉතාමත්ම වැදගත් යෝජනාව තමයි අපි බොහෝ දෙනා දන්න මේ නෙගටිව් කීරින් කියන දේ. ඒ තමයි ඔබ නිවාසයක ආයෝජනයක් විදිහට නිවාසයක් මිලදී අරගෙන තියෙනවා නම් ඒ නිවාස මිලදී ගැනීමේ සහ නිවාසයේ ඒ ආයෝජනය නිසා ඔබට තිබෙන අලාභය, උදාහරණයක් විදිහට නිවාසයක් අපි රෙන්ට් කරලා තියෙනවා නම් ආයෝජනයක් විදිහට ඒකෙන් එන බදු ආදායම, ඊළඟට ඒ වෙනුවෙන් අපි ගෙවන පොලි බැංකු පොලිය, මේ සියල්ල සලකා බැලුවහම ඒ වියදම ආදායමට වඩා වැඩි නම් අන්න ඒ වියදම අපිට අපේ සාමාන්‍ය රැකියාවෙන් එන බදු ආදායමෙන් අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේකට අපි කියනවා නෙගටිව් ගියරින් කියලා. මේ බොහෝ දෙනා ඒ නිසා නිවාසවල ආයෝජනය කරලා තියෙනවා. ඉතින් මේක යම් ආකාරයකට වෙනස්කම් වලට භාජනය කරන්න රජය උත්සාහ කරනවා. ඒ නිසා මේ මෙවර බදු මෙවර අයවැය යෝජනාවලින් යෝජනා කරලා තියෙනවා මේකේ යම්කිසි ආකාරයක වෙනස් කිරීමක්. එතනදී යෝජනා කරලා තියෙන දේ තමයි විශේෂයෙන්ම පැරණි නිවාස ආයෝජන විදියට මිලදී ගන්නවා නම් ඒවා මේ නෙගටිව් ගියරින් වලින් අයින් කරන්නත්, නෙගටිව් ගියරින් වලට යටත් වෙන්නේ නව නිවාස මිලදී ගන්නාටත් කියන එක තමයි මේකේ විශේෂ යෝජනාව. නමුත් දැනට මිලදීගෙන තිබෙන, දැනට ආයෝජනය වෙලා තියෙන පැරණි නිවාස වගේම නව නිවාස සියල්ලත් නෙගටිව් ගියරින් වලට යටත් වෙලා තියෙන නිසා දැනට ඔබ මේ විදිහේ ආයෝජනය කරලා තියෙනවා නම් ඒකට අපි කියනවා මේ ග්‍රෑන්ඩ් ෆාදරින් කියලා. ඒ නිසා මේක දැනට අදාළ වෙන්නේ නැහැ. නමුත් ඉදිරි නිවාස බෙල්දෑ ගැනීමට මේක මේ යෝජනාව අදාළ වෙනවා. එතකොට මේකෙන් අර බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අර ස්පෙකියුලේටිව් ඩිමාන්ඩ් කියන එක යම් ආකාරයකට පාලනය කිරීමත්. ඒ නිසා ආයෝජන වෙනත් පැතිවලට යොමු කිරීමත් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් බොහෝ දෙනා මෙය විවේචනයට ලක් කරලා තියෙනවා. ඊළඟ නිවාස සම්බන්ධයෙන් කරපු වෙනස තමයි මේ කැපිටල් ගේන්ස් ටැක්ස්, එහෙම නැත්නම් ප්‍රාග්ධන බද්ධ සම්බන්ධයෙන් ඇති කරපු වෙනස. දැනට පවතින නීතිය අනුව ඔබ යම් කිසි දෙපලක් මාස 12කට වඩා වැඩියෙන් තබාගෙන ඉඳලා විකුණුවොත් ඒ දෙපලෙන් ලැබෙන ලාභයෙන් 50%ක් තමයි බද්ධට යටත් වෙන්නේ. උදාහරණයක් විදියට ඔබ ලක්ෂ 7කට මිලදී ගත්ත නිවාසයක් මිලියනයකට විකුණුවොත් එහෙම අවුරුද්දකට පස්සේ ඔබට සම්පූර්ණ ලාභය ලක්ෂ 3ක් වෙනවා. නමුත් මේ ලක්ෂ 3ෙන් බදු සඳහා ඒ අය ගණනය කරන්නේ 50%ක්, ඒ කියන්නේ 150,000ක් පමණයි. එතකොට මේකේ මේ කැපිටල් ගේන් ටැක්ස් එක නැත්තම් ප්‍රාග්ධන බද්ධ ගණනය කරන්නේ ඩොලර් 150,000ක් වෙනුවෙන් පමණයි, ලක්ෂ 3ක් සඳහා නෙමෙයි. නමුත් ඉදිරියේදී මේ යෝජනා කරලා තියෙනවා ප්‍රාග්ධන බද්ධට යටත් කරන අර 50%ේ ඩිස්කවුන්ට් එකට ඒක අයින් කරලා ඒ වෙනුවට දීපල වෙළඳපොළේ ඇතිවෙච්ච මූර්ත වැඩිවීම, මේකට අපි කියනවා රියල් ගේන් එක, නැත්තම් දීපල මිල වැඩිවීමේදී උද්දමනය නිසා සිදුවන්නා වූ දීපල මිල වැඩිවීම ඉවත් කරලා ඒක අයින් කරලා ඇතිවෙච්ච සම්පූර්ණ මූර්ත මිල වැඩිවීම සැලකිල්ලට අරගෙන ඒ අනුව ප්‍රාග්ධන බද්ධ ගණනය කරන්නට. ඉතින් මේකෙන් උත් බලාපොරොත්තු වෙන්නේ අර ස්පෙකියුලේටිව් ප්‍රොපර්ටි ඩිමාන්ඩ් කියන එක යම් තාක් දුරකට පාලනය කරන්න. ඒ වගේම දිගු කාලීන ආයෝජනවලට ආයෝජකයන් පෙළඹවීම වගේ දේවල් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව රජය විසින් දීපල වෙළඳපොළේ පවත්නා තුළු සහ ප්‍රශ්න විසඳීම සඳහා විවිධ යෝජනා කරලා තියෙනවා. රජය මගින් ඒ අරමුදල් සම්පාදනය කරන්න යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම සෝෂල් හවුසින් වලට, ඒ වගේම යටිතල පහසුකම් දියුණු කිරීමට, ඊට අමතරව මේ පුහුණු කිරීම සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම මේ නිවාස සැලසුම් අනුමත කිරීම කියන කාරණය, මේක මේ ඕස්ට්‍රේලියානු නිවාස ඉදිකිරීම් තරමක් දුරට ප්‍රමාද වීමට එක හේතුවක් විදිහට දක්වලා තියෙනවා. ඉතින් මේක මේ නිවාස සැලසුම් අනුමත කිරීම යම් ආකාරයකට ඉක්මන් කිරීමේ යෝජනාවලියකුත් සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව තවත් දමත් වැදගත් යෝජනාවක් තියෙනවා මෙවර ආයවැයේ. ඒ තමයි හෙල්ත් කෙයා සහ මෙඩිකෙයා සම්බන්ධයෙන් කරපු වෙනස්කම්. මේ වෙනස්කම් අතරේ රජය විසින් යෝජනා කරලා තියෙනවා, මේක ඉතාමත්ම වැදගත් මේ අපි බොහෝ දෙනාට, ඒ තමයි ඔබ පවුලේ වෛද්‍යවරයා මුණ ගැහීමට යාමේදී ඔබේ යම් යම් අසනීප තත්ත්වයන් වේවා, එතනදී මේ බල්ක් බිලින් කියන කාරණය ඉතාම වැදගත් කාරණයක්. අපි දැක්ක පහුගිය අවුරුදු කීපය තුළ බොහෝ පවුලේ වෛද්‍යවරුන් බල්ක් බිලින් වලින් ඉවත් වෙලා වෛද්‍ය ගාස්තුන් වැඩි කරලා තියෙන ආකාරිතේ නිසා මෙතනදී සිදු වුණ දේ තමයි බොහෝ දෙනා තම පවුලේ වෛද්‍යවරයා මුණ ගැසීම පමා කිරීමට මේක හේතුවක් වුණා. ඒ නිසා රජය කල්පනා කරලා තියෙනවා පවුලේ වෛද්‍යවරුන් අය කරන ගාස්තු යම් ආකාරයකට අඩු කරවන්නට, ඒ අරමුණු කරගෙන මේ බල්ක් බිලින් වැඩි කිරීම සඳහා රජය විසින් පියවර ගන්නට විශේෂයෙන්ම උත්සාහ කරනවා මේ අයවැයෙන්. ඒ වගේම ඔබ මිලදී ගන්නා බොහෝ ඖෂධ වර්ගවලට, විශේෂයෙන්ම වෛද්‍යවරු නිර්දේශ කරන ඖෂධ වර්ගවලට අමතර සහනයක් ලබා දෙන්න යෝජනා වෙලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම මේ ස්ටේට් හොස්පිටල්ස්, යමනත් ප්‍රාන්ත රජයන් විසින් පාලනය කරන රෝහල්වල එමර්ජෙන්සි සේවා, හදිසි ප්‍රතිකාරාංශයන්, ඊළඟට ඉලෙක්ටිව් සර්ජරි වගේ දේවල් වලට වැඩිපුර මුදල් සම්පාදනය කරන්නට ඒ අය කල්පනා කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම රෝහල්වල පවතින මේ වෛද්‍ය සහ හෙදි හැඟේට යම් යම් ආකාරයෙන් අරමුදල් සම්පාදනය කරලා ඒවට විසඳුම් යෝජනා කරලා තිනවා. ඊට අමතරව තවත් යෝජනාවක් තමයි මේ විශේෂයෙන්ම උද්දමනය නිසා ජීවන වියදමට ඇති වෙලා තියෙන බලපෑම ඒක සමනය කිරීම සඳහා විවිධ යෝජනා තියෙනවා. ඒ අතරේ විශේෂයෙන්ම අපි දන්නවා පෙට්‍රල් වෙනුවෙන් අය කරනු ලබන එක්සයිස් එක මේක තාවකාලිකව දැනට ඉවත් කරලා තියෙනවා. මේකත් අයවැයම එක්තරා යෝජනාවලියක්. ඊළඟට විශේෂයෙන්ම මම අර කලින් සඳහන් කරපු දිගුකාලීන ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම රජය අරමුදල් සම්පාදනය කරන්න යෝජනා කරලා තියෙනවා. ඉනොවේෂන් ඇන්ඩ් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන කාරණා දෙක මේක ඉතාමත් වැදගත් දෙයක්. අලුතින් අරඹන ව්‍යාපාර, ඒ වගේම තාක්ෂණය සම්බන්ධ ව්‍යාපාර, ඊළඟට නිෂ්පාදනය ක්ෂේත්‍රය, ඒ වගේම ක්ලීන් එනර්ජි ඉන්ඩස්ට්‍රි එක, මෙන්න මේ ක්ෂේත්‍ර අරමුණු කරගෙන රජය විසින් විශේෂයෙන්ම යම් යම් වැඩසටහන් යෝජනා වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අවසාන වශයෙන් අපේ ඕස්ට්‍රේලියානු රජය සහ ඕස්ට්‍රේලියානු ආර්ථිකය විශේෂයෙන්ම අපි දන්නවා රැඳිලා තියෙනවා මේ සංක්‍රමණිකයන් කියන කාරණය මත, ස්කිල් මයිග්‍රේෂන් කියන එක. මේක හැමදාම සාකච්ඡාවට භාජනය වෙන දෙයක්. ඉතින් මේ අය වැයනුත් රජය විසින් මේ ස්කිල් මයිග්‍රේෂන් එක සම්බන්ධ යම් යම් යෝජනාවන් කරලා තියෙන බව අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මෙවර ඇන්තනි ඇල්බනීසි අගමැතිවරයාගේ ප්‍රමුඛ රජය, ජිම් චාමර්ස් මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරපු අයවැය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න වෙන. ඉතින් සමස්තයක් විදියට යම් යම් සහන ලැබෙන සහ දිගුකාලීන වෙනස්කම්, ව්‍යුහාත්මක වෙනස්කම් බලාපොරොත්තු වන අයවැයක් විදියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මේ අයවැයෙන් යෝජනා කරලා තියෙන දේවල් සහ ඉදිරියේදී අපිට මින් වාසියක් වෙයිද, අවාසියක් වෙයිද, එහෙම නැත්නම් මේ පවතින ආර්ථික සමාජීය තත්ත්වය වෙනස් වෙයිද කියන කාරණය පිළිබඳව අපිට පුරෝගතනයක් ලබා දෙන්නට ඉතාමත්ම අපහසුයි. විශේෂයෙන්ම ඒකට හේතුව තමයි අපි අද මුහුණ දෙමින් පවතින භූ දේශපාලනික තත්ත්වයන්. ඉතින් ඒ නිසා ඒ භූ දේශපාලනික තත්ත්වයන් වල වෙනස්කම් අනුව තමයි අපිට ඉදිරියේදී කුමන තත්ත්වයක් ඇති වේවිද කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යලි දවසක හමු වෙනතුරු ඔබ සැමට අයිබෝවන්.
1: ඔබේ සවන් දුන්නේ මෙවර අයවැය තුලින් අපට ලැබෙන ආර්ථික සහ සමාජීය ප්‍රතිලාභ පිළිබඳව වැඩසටහන ඉදිරිපත් කළ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යන අංශයේ පීඨාධිපති වැඩසටහන ප්‍රධානී මහාචාර්ය රංජිත් ඊල්නායක මහතා.

0: අපි දේශපාලන සාකච්ඡාව සඳහා අපි පසුගිය සතිය ආරාධනා කර තිබුණේ ශ්‍රී ලංකාවේ සර්වජන ඵලයේ පක්ෂයේ නායක දිලිප් ජයවිර මහත්මයා. මේ සාකච්ඡාවේ දෙවැනි කොටස මීළඟට විකාශය කරනවා.
1: ශ්‍රී ලංකාවේ දේශපාලනික වශයෙන් බෙදීම් තිබුණා. ඒ බෙදීම් අනුව රටේ අවශ්‍යතාවයට අනුව වැඩ කරන රජයන් බිහිුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහ මෙවර ඒ බෙදීම් වලින් තොරව නායකත්වයේ විශ්වාස කරලා යමක් කරයි කියලා ජනතාව ඡන්දෙ දුන්නා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ දේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ ඉෂ්ට නොවීම තුළ අද බිහි වෙන වර්තමාන පරපුර දේශපාලනේ හැරෙයිද කියන සැකයක් අපිට තියෙනවා.
2: ඔබ සඳහන් කළ කාරණේ සේවදන ඉතාම වැදගත්. වෙන විදිහකට බැලුවොත් දේශපාලනිකව රටවල් බෙදෙන්නේ කඳවුරු දෙකක් හැටියට. දැන් අපි ගත්තොත් මේ රට ගත්තොත් ලිබරල් කණ්ඩායමක් ඉන්නවා, ඊළඟට ලේබර් කණ්ඩායමක් ඉන්නවා, වාමාංශික දක්ෂිණාංශික කියලා බෙදන්න පුළුවන්. ලංකාවෙත් ඓතිහාසිකව මේ කඳවුරු දෙකක් තිබුණා. නමුත් දැන් වෙනකොට මේ කඳවුරු විනාශ වෙලා ගිහිල්ලා තාම ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. කොහොම වුණත් ඔබ කියන තාරුණ්‍ය අලුතෙන් හිතන අලුතෙන් මේ සමාජයට එක්කුණු ඒ තරුණ ජනතාව දේශපාලනයට අසංවේදී බවක් දක්වනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ඒ ප්‍රධාන කඳවුරු දෙක සම්පූර්ණයෙන්ම අර දාර්ශනිකව ගත්තොත් ඒ දර්ශන වලින් ඉවත් වෙලා නිකන් අර කලත්තපු කලයක් වගේ මේ හොද්දක් වගේ තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා නිවැරදි දේශපාලන දර්ශනයක් සමාජගත කරලා ඒකට තාරුණ්‍ය එක් කරගන්නට. නැත්නම් දේශපාලනට ඔවුන්ට එකතු වෙන්නට කේන්ද්‍රීය සාධකයක් නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි මහන්සි වෙන්නේ අපේ මේ ජාතිකත්ව නැෂනලිස්ටික් කියන ෆෝස් එක. මං හිතනවා ඒක සාර්වත්‍රික සාර්වභෞමික යථාර්ථයක්, පේට්‍රියොටිසම් කියන එක, දේශප්‍රේමීත්වය. ඒක මත මේ දේශපාලනය ඉදිරියට ගෙනියන්නට අපි උත්සාහ කරන්නේ තාරුණ්‍යට ආකර්ෂණය වෙන වේදිකාවක් හදාගන්න.
1: දැන් මේ වන විට ලංකාවේ රුපියල අවපමාන වීමේ සීමාව ඉතා දීර්ඝව ගමන් කරමින් තිබෙනවා. ඩොලරයක් මිලදී ගැනීම සඳහා 350 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වය දිගටම පැවතුනොත් රටේ ආර්ථිකයට ඉතාමත්ම දරුණු විදිහට බලපානවා. එය වලකව ගන්න වර්තමාන රජයේ තීන්දුව తీරන ගන්නවාද කියන එක පැහැදිලිව දකින්නේ නැහැ. මම කැමතියි ඔබතුමාට කොහොමද මේ පිළිබඳව දැක්ම කියලා.
2: ඔව්, මේක මම පාර්ලිමේන්තුවේ මගේ දේශනවලදී මම සඳහන් කරලා තියෙනවා. මම නිවැරදිව පුරෝකථනය කරා මේ ඩොලරය මත පීඩනයක් එල්ල වෙයි, රජය ගන්නා ප්‍රතිපත්තිමය පදනමක් නැති ක්ෂුද්‍ර ආර්ථික තීන්දුව නිසා. දැන් විශේෂයෙන්ම ඔවුන් වාහන ආනයනය කිරීම සඳහා ගන්න ලද තීරණයේදී ඔවුන්ට තිබුණේ නැහැ නිසි ප්‍රතිපත්තියක්. කොටින්ම කිව්වොත් ඔවුන් කිව්වා තාරුණ්‍යට ඉත අඩු මිලට වාහන ලබා ගැනීමට ඔවුන් කටයුතු කරනවා කියලා. අඩුම ගණනේ එම ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරා නම් සුපර් වෙහිකල්ස් අති සුඛෝපභෝගී වාහන ආනයනය සීමා කරලා රටේ තරුණයන් රඳවා ගැනීමටත් තරුණයන්ගේ සතුට තහවුරු කිරීමටත් කටයුතු කරන්න තිබුණා. එහෙම නොකර වාහන ආනයනය කිරීමට ඉඩදීම නිසා ඩොලර් බිලියන 3කට ආසන්න ප්‍රමාණයක් අපෙන් ගිහිලා තියෙනවා. ඊට අමතරව දේශීයව ධනය නිර්මාණය කර ගැනීම හෝ දේශීයව විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමට ඔවුන්ට විද්‍යාත්මක වැඩපිළිවෙලක් නොතිබීම, ඒ වගේම දේශීය නිෂ්පාදන දියුණු නොකිරීම, කර්මාන්ත දියුණු නොකිරීම, ව්‍යවසායකයින්ට අත නොදීම, ඒ නිසා අපිට දේශීය ධනයක් නිර්මාණය කරගන්න බැරි වුණා විශේෂයෙන්ම අපනයන පැත්තේ. ඉතින් මේක නිසා ලොකු අර්බුදයකට යනවා කියලා අපි කලින්ම කිව්වා. ඒ වගේම සංචාරක කර්මාන්තය ගත්තොත් ඒකත් එහෙමමයි. සංචාරක කර්මාන්තයේදී මම කරුණු සහිතව දත්ත සහිතව පැහැදිලි කරා ලංකාවට එන අඩු වියදම් සංචාරකීන් විසින් ලංකාවට ලබා දෙන ශුද්ධ ඩොලර් ආදායම ඇත්තටම ඍණ තත්ත්වයක තියෙන බව. ඉතින් මේ හරියට නිරීක්ෂණය කරා නැතුව මේ සියලුම තත්ත්වයන් සැලකිල්ලට ගන්න නැතුව ආණ්ඩුව කටයුතු කරා, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරේ කඩා වැටීම අපිට දකින්නට පුළුවන්. ඒක ආණ්ඩුවේ මම දැක්ක විවිධ පුද්ගලයන් කියනවා මේ ඇති වී ඇති ගල්ෆ් අර්බුදය හේතු වුණා කියලා. එය අනුශාංගික කරුණක් මිසක් ප්‍රධාන කරුණ නෙමෙයි. ප්‍රධාන කරුණ වුණේ අපිට ආර්ථික ප්‍රතිපත්තියක්, අපේම කිය ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිවීම සහ ඩොලරය රැක ගැනීමට නිශ්චිත උපාය මාර්ග නොමැතිවීම.
1: සුගිය රජයන්ට දැඩිව චෝදනා එල්ල කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒ කියන්නේ තමන්ගේ පාර්ශ්වයන් රකින්නවා, තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට වාසිය වෙන විදියට දේශපාලනය කරනවා කියලා. එවැනි අවස්ථාවලට එරෙහිව වීදි බැස්ස ජනතා විමුක්ති පෙරමුණ රජයේ මේ වෙනකොට ශ්‍රී ලංකන් එයර්ලයින්, එතකොට මොබිටෙල් මේ සියල්ල දුර්වල වීම පවතිනවා. තමන්ට උදව් කරපු දේශපාලනයේ බලයට එන්න උදව් කරපු ව්‍යාපාරිකයන් රකින්න ගිහිල්ලා. මං කැමති ඔබතුමා මේ පිළිබඳව කොහොමද විග්‍රහ කරන්නේ?
2: ඔව් ඒක තමයි මෙවැනි දුර්වල රාජ්‍යයක් දුර්වල ආණ්ඩුවක් බලයට පත් වුණාම වෙන දේ. මොකද පපටියස්ලා එහෙම නැත්නම් පිටිපස්සෙන් ඉඳන් ඔවුන් මෙහෙවන බලවේග තමන්ගේ වාසියට ආණ්ඩු පාවිච්චි කරනවා. ඉතින් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ එකක් නොදැනීම, අනිත් එක පෞරුෂයක් නොමැතිවීම. ඒ දෙක ඇතුලේ ඔය විවිධ කණ්ඩායම් පුද්ගලයින් තමන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීම සඳහා ආණ්ඩුව ඉතාම අවර විදිහට බාල විදිහට භාවිතා කරනවා. ඉතින් ඒ නිසා ඔබ කිව්වා වගේම මේ ආයතන කඩාගෙන වැටලා තියෙනවා, කඩාගෙන වැටෙමින් පවතිනවා. ඉතිබට මේවට වග කියන්න කෙනෙක් නැති වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා.
1: දැන් ඉන්දියා විරෝධී වැඩසටහනක් ක්‍රියාත්මක කරපු ජනතා විමුක්ති පෙරමුණ යටගිය දවසේ 1988 වගේ වකවානුවල බස් ගිනි තිබ්බා, ට්‍රාන්ස්ෆෝමර් ඇරියා ඉන්දියන් බඩු වර්ජනය කළා. දැන් අද ඉන්දියාවේ නැතුවම් බැරි ළඟම මිතුරා අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා රජයේ බවට පත් වෙලා තියෙනවා. ඒ අය සමග ගිවිසුම් හයක් අත්සන් කළා කියලා පහුගිය දවස්වල බොහෝ විට කතා කළා මාධ්‍ය තුලින්. තවමත් ඒ පිළිබඳව කිසිම දෙයක් ජනතාවට හෝ දේශපාලන පක්ෂ වශයෙන් නිවැරදිව රජයේ පැහැදිලි ඉදිරිපත් කිරීමක් කළා නැහැ. මම කැමතියි ඒ පිළිබඳව දැනගන්න.
2: විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ රජ අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තියේ තියෙන දුර්වලභාවය මේකට හේතු වෙලා තියෙනවා. මෙතෙක් පැවති රජයන්වල තම විදේශ ප්‍රතිපත්තිවල විශාල අඩුපාඩු තිබුණත් ඔවුන්ට පුළුවන් වුණා අපිට සමබරතාවය රැකගනිමින් කටයුතු කරන්නට. දැන් දැඩි ලෙස මේ ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙමින් පවතිනවා. මොවුන් කිසිම ප්‍රතිපත්තියක පිහිටා සිටින්නේ නැතුව විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක මේ ගිවිසුම් අසං කළා ඔවුන් එක කටයුතු කරනවා කියලා. අපිට ඉන්දියාව පැත්තෙන් මේක බැලුවම ඔවුන් බලන්නේ ඔවුන්ගේ අසල්වැසි රාජ්‍යයන් තමන්ගේ රටේ දියුණුව සඳහා සෞභාග්‍ය සඳහා තම පාලනයට නතු කරගන්න. ඉතින් අපි රටක් හැටියට දැනගන්නට ඕන අපිට වඩාත් වාසිසහගතම විදේශ ප්‍රතිපත්තිය මොකද්ද, ඒ විදේශ ප්‍රතිපත්තිය පිහිටා කටයුතු කරන්නේ කොහොමද කියලා වැඩ කරන්නට. නමුත් මේ රජය ඔබ දන්නවා මේ රජය කිසිම අවස්ථාවකදී සදහන් කරන්නේ නැහැ ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද කියලා, ඒ වගේම ඔවුන්ගේ ප්‍රමුඛතාවයන් මොනවද කියලා. ඉතින් ඒ තත්ත්වය තුළ මම හිතනවා භූදේශපාලනික වශයෙන් ඉතාම අසරණ තත්ත්වයකට පත්වෙච්ච රාජ්‍යයක් බවට ලංකාව පත් වෙලා තියෙනවා.
1: ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටක් ඉඳ අන්ත අසරණව කරන අඩියට වැටලා ඉන්න මොහොතක පත්වෙන රජයකට වෙනත් විකල්ප නැති වෙන්න පුළුවන්. අර ගඟේ ගහගෙන යන මිනිහා තනකොළ ගහේ ඉල්ලනා වගේ අහුවෙන හැම එකෙම ඉල්ලනා වෙන්න පුළුවන්. මෙවැනි රටකට සාර්ථක දේශපාලන, විදේශ සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යම් දුර්වලතාවයක් තියෙනවා කියලා මම කිව්වොත්, ඒ කියන්නේ ඒක රජයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ රජයට හෝ වෙනත් රජයකට නොව හැම රජයකටම මේක බලපාන්න පුළුවන් කියලා මම ඔබට යෝජනා කරනවා.
2: ඒක යථාර්ථයක්. ඒක පිළිගන්නට ඕන. නමුත් මෙවැනි අවස්ථාවකදී කොහොමද රජය නිර්මාණශීලීව කටයුතු කරන්නේ, උපාය මාර්ගිකව කටයුතු කරන්නේ, ඒ වගේම දීර්ඝකාලීනව වන බලපෑම අපි අපේ වාසියට හරවා ගන්නේ කොහොමද කියන එක ඒ රජයේ වගකීමක්. ඉතින් මම හිතන විදිහට අනාගත රජයකට ගොඩක් අමාරු තත්ත්වයක් ඇති වෙන බව යථාර්ථයක්. මොකද හේතුව අපි කවුරුත් දන්නේ නැහැ මේ ගිවිසුම් මොනවද කියලා. ඒ වගේම අපි දන්නේ නැහැ ඒ එකඟ වෙන අනෙකුත් එකඟතාවයන් මොනවද කියලා. ඒ වගේම අපි අද ආර්ථිකව ගත්තොත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තියෙන වෙළඳ පරතරය ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි එතන නිර්මාණය වෙලා තියෙනවා යැපුම් ආර්ථික තත්ත්වයක්. ඉතින් මේ සියල්ල නිවැරදි කර ගැනීම මා විශාල අභියෝගයක්. එහෙත් රටකට පුළුවන් වෙන්නට ඕන විශේෂයෙන්ම සම්පත් සපිරි රටකට, අපි වගේ සම්පත් සපිරි ඒ වගේම ඓතිහාසිකව අධිෂ්ඨානශීලී පුරවැසියන රටකට මෙවැනි තත්වයකට මුහුණ දෙන්නට තරම් වූ සුදුසු පරිසරයක් නිර්මාණය කරගන්න. ඉතින් සර්වජන බලය හැටියට අපි විශ්වාස කරන්නේ අපේ ජනතාව උත්තේජනය ලබා දීලා, අභිප්‍රේරණය ලබා දීලා, අපේ මේ මානව සම්පත කියන අපේ මානව සම්පත කොහොමද මෙවැනි අභියෝගයන්ට මුහුණ දෙවීමට හැකි ආකාරයට ගෙනෙන්නේ කියලා.
1: මේ රජයේ බලයට එනකොට ඒගොල්ලෝ කිව්වේ හිටපු රජයේ ඛනිජ තෙල් ඇමති, කියන්නේ බලශක්ති ඇමතිවරයා සෑහෙන මුදලක් සාක්කුවට දා ගන්නවා. එතකොට මෙච්චර මුදලකට අඩු කරලා දෙන්න පුළුවන් මේ ඉන්ධන කියලා. ඒ වගේ විදුලි බලයටත් කිව්වේ ඔහොමයි. ඒකම $112,000 විච් කාර් එකක් ගන්න පුළුවන් කියලා කිව්වා. අද මේ වෙනකොට විදුලි බලය ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම දරන්න බැරි විදිහට ජනතාවට දෙන්නලා තියෙනවා. ඒ වගේම කුඩා ප්‍රමාණයේ වෙළඳ ව්‍යාපාර වැහිලා යන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මහා පරිමාණ වෙළඳ ව්‍යාපාර රට හැර යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉදිරියේදී මේ විදිහට කටයුතු සිද්ධ වුණොත් ලංකාව තවත් දරුණු ආර්ථික අගාධයකට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ කිව්ව කතා එක්ක අද ගැළපෙන දෙයක් සිදු කරන්නේ නැහැ. ඒ කියන්නේ උන්ගේ පුනරුදය ලස්සන හිටක් කියන එක ඒක අමතක කරලා කටයුතු කරනවා කියලා කිව්වා.
2: ඔව් ඒක වෙලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි මෙතන මතුවෙලා තියෙන්නේ මෙවැනි ප්‍රලාප කේන්ද්‍රීය ප්‍රලාප මත දේශපාලනය කරලා බොරු කියලා බලය ලබා ගත්තම ඇතිවන පළවෙනි ප්‍රශ්නේ තමයි ජනතාවගේ විශ්වාසය නැතිවීම. දැන් මේ විශ්වාසය නැතිවීම කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ ඩොලරය මෙච්චර ඉහළ යන එක ප්‍රධාන හේතුවක් තමයි ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාසය නැහැ. මොකද මෙච්චර කාල කියපු කිසිම දෙයක් ඉෂ්ට නොකරපු ආණ්ඩුවක් දැන් කියන දේ කරයි කියලා ජනතාවට විශ්වාසයක් නැහැ. ඉතින් ඔබ කිව්වා වගේ තාරුණ්‍ය බලාපොරොත්තු වුණා වාහන ලබා ගන්න අඩුමිලට විස්කාර එකක්. හැබැයි විස්කාර එකක් තියා තිබුණු අර පරණ බයිසිකලයටවත් අමතර කොටස්වත් ඇති තත්වයක් පත් වෙලා තියෙන්නේ. විදුලි බිල කවදාකවත් බලාපොරොත්තු නැති තත්වයකට ඉහළ ගිහිලා තියෙනවා. ඉන්ධන මිල ගල්ෆ් යුද්ධයේ පැත්තකින් තිබ්බොත් සාමාන්‍ය තත්ත්වයක් තුලුණත් ඉතාම වේගයෙන් ඉහළට යමින් පවතුනවා. ගෑස් මිලත් එහෙමයි. මේක නිසා ජීවන වියදම ඉතාම බරපතල විදිහට වැඩි වෙලා තියෙනවා. මේක නිසා ප්‍රායෝගික යථාර්ථයත් මිනිස්සු අත්දකින ආර්ථිකව අසරණභාවය අනිත් පැත්තෙන් ගත්තම මානසිකව ගත්තම තිවිලා තියෙන මේ අවිශ්වාසය මේ දෙකේ එකතුව ගත්තම අපි ගාව අද ඉන්නේ සම්පූර්ණයෙන්ම ඩිමෝටිවේටඩ් එහෙම නැත්නම් අනභිප්‍රේරිත ශ්‍රී ලාංකික ජාතියක්. ඉතින් මොවුන් උස්සල ගන්න නම් විශාල වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් ආර්ථික තත්ත්වය ඉහළ නංවා කටයුතු කිරීමට.
1: ශ්‍රී ලංකාව වගේ කෘෂිකාර්මික රටකට කෘෂිකර්මාන්තයෙන් බොහෝ නිෂ්පාදන සිදු කරන්න හැකියාව තියෙනවා. නමුත් පසුගිය රජයන් කීපයක්ම කටයුතු කළේ මේ සංචාර කර්මාන්තය ඉදිරියට ගෙනල්ලා අනිකුත් අර වෙනත් යමක් කරගන්නට බැරි රාජ්‍යයන් සංචාර කර්මාන්තයෙන් ඉදිරියට ඒම ප්‍රචලිත කරගෙන. එතකොට අපේ තිබුණ තීපෝල් රබර් පනායනේ, එතකොට ඊටහා තිබුණ කුෂි භෝග පනායනේ සියල්ලම වල් වැදිලා ගිහිලා තියෙනවා. මම කැමති ඔබේ පක්ෂයේ දර්ශනය කොහොමද මේ පිළිබඳව තියෙන්නේ?
2: සර්වජන බලය හැටියට විශ්වාස කරන්නේ අපේ ආහාර සුරක්ෂිතතාවය සඳහා හා අපේ අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා ඩොලරය මත යැපෙන කෘෂිකර්මාන්තය අවම කරලා ඊට සමාන්තරව විවිධාංගීකරණය වූ කෘෂිකර්මාන්තයක් නිර්මාණය කරගන්න. උදාහරණයක් හැටියට අද අපි වී කිලෝ එකක් හදන්නට 70%කට වඩා ආසන්න ප්‍රමාණයක් යෙදුම් වශයෙන් අපිට දාන්න වෙලා තියෙනවා ඩොලර් මත යැපෙන. ඒ කියන්නේ ආනායනික රසායනික ද්‍රව්‍ය, ආනායනික පොහොර, ආනායනික බීජ, ආනායනික අන්තර සූත්‍ර, ආනායනික ඉන්ධන මේ සියල්ල එකතු කරලා ගත්තම අපේ අද වී කිලෝව බහුතර පැත්තෙන් ගත්තොත් යැපෙන්නේ ඩොලර් වල. එතකොට අපේ සාම්ප්‍රදායික ගම්මිරිස් කර්මාන්තය ගත්තොත්, අපේ කුරුදු කර්මාන්තය ගත්තොත්, අපේ රබර් කර්මාන්තය ගත්තොත්, අපේ වෙනත් භෝග බොහෝමයක් තිබෙනවා මෙසේ දැනට එවැනි යෙදවු මත තීරණය නොවන ඒක පැත්තක්. අනිත් පැත්තෙන් අපි ගත්තොත් අපිට අත්‍යවශ්‍යම සහල් නිෂ්පාදනය කොහොමද අපේ දේශීය යෙදවුම් යොදාගෙන, පොහොර පැත්තෙන් ගත්තත්, දේශීය ශ්‍රමය පැත්තෙන් ගත්තත්, කාර්යක්ෂමතාවය පැත්තෙන් ගත්තත්, මේ සියල්ල වර්ධනය කරගන්න නිශ්චිත වැඩපිළිවෙලක් අපි ඇත්තටම ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කුඹුරු, අර අපේ සම්ප්‍රදායිකව කුඹුරු වලට වෙච්ච එක කරදරයක් තමයි මේ අපේ තියෙන ඉඩම් නීතිය. ඒ කියන්නේ උරුමය පිළිබඳ නීතිය, ලෝ ඔෆ් සක්සෙෂන් නිසා පොඩි වෙලා අර අක්කර ගණන් තිබිච්ච ඒවා දැන් අද පර්චස් ගණන් වලට ඇවිල්ලා තියෙනවා. දැන් මේක විසඳ ගන්න උදාහරණයක් ගත්තොත් අපිට යායක් එක්ව වගා කිරීමේ එකමුතුවක් හදන්නට ඕන සම්පකාර ක්‍රමයක් භාවිතා කරලා, එතකොට ඔක්කොම ගොවීන්ට එකතු වෙලා එකට අස්වද්දලා වෙන වෙනම තමන්ගේ ලාභය බෙදා ගන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්නට ඕනේ. එහෙම නැත්නම් නව තාක්ෂණය යොදන්න බෑ. විශේෂයෙන්ම ඩ්‍රෝන තාක්ෂණය යොදන්නට බෑ. නව යන්ත්‍ර සූත්‍රය යොදන්නට බෑ. කුඩා ප්‍රමාණයේ ඉඩම්වල ගොවිතැන් කරනකොට. ඉතින් මෙවැනි උපාය මාර්ග භාවිතා කරන්නට සිද්ධ වෙනවා මේ කුෂ කර්මාන්තය දියුණු කරගන්නට. මම කලින් කිව්වා වගේ තේ, පොල්, රබර් ඒ වගේම සාම්ප්‍රදායික අපේ වෙනත් කෘෂි භෝග ප්‍රවර්ධනයට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම එසේ නොවන නව තාක්ෂණය යොදාගත්ත කෘෂිකාර්මික නිෂ්පාදන අපිට යොදා ගන්නට සිද්ධ වෙනවා. අපේ කෘෂිකාර්මික භෝග සංයුතිය වෙනස් කරගනිමින් එයින් නිසි ප්‍රතිඵල ලබා ගන්නට.
1: හොඳයි. මම කැමති ඔබතුමාගේ මෙල්බන් සංචාරය පිළිබඳව දැනගන්න. මෙල්බන් සංචාරය අරමුණ කුමක්ද? ඒ සඳහා දායකුණේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව අපි දැනුවත් කරමු.
2: අපි පවත්වනවා 23 වෙනිදා කීස්බරෝ සෙකන්ඩරි කොලෙජ් ශාලාවේදී වැඩසටහනක් කැක්කුම ශ්‍රී ලංකා වශයෙන්. මේ අදහස තමයි ලංකාව ගැන කැක්කුමක් ඇති මෙල්බර්න් අපේ සහෘදයන් එක්ක එකතු වෙලා අපේ රටේ අනාගතය ගැන සංවාද කරන්නට. ඉතින් එය පැවැත්වීම සඳහා තමයි මම මෙල්බර්න් නුවරට ආවේ. ඒ වගේම පසුගිය 17 වෙනිදා තිබුණු රණවිරු සැමරුම ස්පර් සංවිධානය සහ සොරකම ලංකා සංවිධානය එක්ව කරපු එම වැඩසටහනටත් සහභාගි වීමට තිබුණු නිසා මේ දෙක එක්ව යොදාගෙන තමයි මම මෙල්බර්න් නුවරට එන්න තීරණය කරේ. ඉතින් බලාපොරොත්තු වෙනවා දේශප්‍රේමී මෙල්බර්න් වාසී ජනතාව අපේ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා පිට එක එක්ව වැඩ කටයුතු කරන්නට ඉදිරියේදී සම්බන්ධ වෙයි කියලා.
1: හොඳයි, එහෙනම් අපිට ලැබුණු ඉඩකඩත් එක්ක අපි බොහෝ දේ කතා කළා. තවත් බොහෝ දේ කතා කරන්න තිබෙනවා. මම මේ මොහොතේ ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. දේශපාලනික වශයෙන් යම් කිසි සාර්ථකත්වයක් ඔබ ඇති කරගෙන තියෙනවා නම් ඒ ඇති කරගෙන තියෙන්නේ ජනතාවට බොරු පොරොන්දු හුදු බලාපොරොත්තු පමණක් මතින් නෙවෙයි, යම් යථාර්ථයක් ඉටු කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ යම් වෙනසක් සිදු කරලා රටට සේවයක් කරන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් මේ සාකච්ඡාව මෙතකින් නිමාවටපත් කරනවා. බොහොමත්ම ස්තුතියි ආචාර්යවන්.
2: බොහොම ස්තුතියි ඔබ අපදකලට.
0: අද සතියේ දේශපාලන සාකච්ඡා සඳහා අපි සමග සම්බන්ධ වුණේ සර්වජනපාලේ පක්ෂයේ නායක දිලිප් ජයවීර මහතා. අපි එතුමාට ස්තුතිවන්ත වන අතර මෙම දේශපාලන සාකච්ඡාව මීට සති දෙකකට පෙර පටිගත කළ එකක් බව කරුණාවෙන් සලකනවා.
3: ගීතේ ගායනය කසුන් කල්හර, පද රචනයේ අචල සොලමන්, සංගීතයේ රාජ්.

මේ දිනවල ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වෙන කරුණු කාරණා කීපයක් සම්බන්ධව විස්තර දැනගන්න දැන් අපි සම්බන්ධ කරගන්නවා ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහත්මයව. ශමීන්ද්‍ර භූදේශපාලනය, ආරක්ෂාව සහ ගෝලීය දේශපාලන හැසිරීම් සම්බන්ධ විශ්ලේෂකයෙකු මෙන්ම

0: ඔව ශමින්ද, ගෙවෙනු මැයි මාසයේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමති විජිත හේරත් මහතා වගේම සර්වජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවිර මහතාත් මෙල්බන් නගරයේදී අප ඇමතුවා. විදේශ ඇමතිතුමාගේ දේශනට අනුව ඔවුන් භාරගත්ත බංකොලොත් වෙච්ච රටේ ණයත් ගෙවමින් විදේශ විනිමය සංචිත ස්ථර කරලා තියෙනවා. දිලිත් ජයවිර මන්ත්‍රීතුමාට අනුව දේශීය ආර්ථිකය හරිමග ගමන් කරන්නේ නැහැ. වී වගාව සංචාර ව්‍යාපාරය වගේ ව්‍යාපාරවල මුළු ආදායමෙන් 70%ක් පමණ නැවත පිටරට ඇදෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික දෙකක් එකවර ලැබීම ගැන බොහෝ දෙනා ධනාත්මකව කතා කරත් එම මුදල් ඇත්තටම අධික පොලියට ලැබුණු ණයක් නේද? එතකොට දිත්වා සඳහා එකතු කළ මුදල් තාමත් වියදම් කරලා හෝ නියමිත අරමුදලකට යොමු වෙලා නැහැ වගේම ගල්ලංගුරු ආනායනය සහ වැරදි ආකාරයට සිදු වුණු රජයේ ගෙවීම් දෙස බලනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදිහේ හොඳ මූල්‍ය විඳින ප්‍රායෝගිකව ලංකාවේ තියෙනවද?
1: මෙහෙමයි, ඇත්තටම දිලිත් ජයවිර මන්ත්‍රීතුමා කිව්ව දේ සමග එකඟ වෙන්න වෙනවා අනිවාර්යෙන්ම. ඒක ඔහුගේ පක්ෂය සමග සහ පක්ෂයේ ප්‍රතිපත්ති සමග සම්පූර්ණයෙන්ම එකවීමක් නොවේ. නමුත් මුතුමා ප්‍රකාශ කළ පරිදි ඔස්ට්‍රේලියාවේදී අපේ විජිත පේරත් ඇමතිතුමා සහ දිලිත් ජයවිර මන්ත්‍රීතුමා කරු ප්‍රකාශ දෙක සංසන්දනය කරලා බැලුවම ඉතාමත්ම පැහැදිලිව අපි දකින විදිය ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක් කරා ඇදමින් පවතිනවා. මැයි මාසේ සිට දැන් අපි මේ සාකච්ඡාව කරන ජූනි මාසේ පළවෙනි සතියට එනකොට මං හිතන්නේ තත්ත්වය නරකයි, සතුටුදායක නැහැ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකලාපය උපාය මාර්ගය තුළ ඉන්න ශ්‍රී ලංකාව වැනි රටක් සාර්ථකව මේකට මුහුණ දෙනවයි කියන එක ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් හොඳයි. අපි ඉන්නේ ඒ පාර. නමුත් තත්ත්වය ඉතාමත්ම කනගාටුදායකයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් මම පෙන්ලා දෙන්න කැමති, අපි මේ මහත් ආඩම්බරෙන් කතා කරන ඇමරිකානු ඩොලර් මිලියන 695 වාරික දෙකක් පස්වෙනි සහ 6වෙනි වාරිකය එකට ලැබෙන විට මේ අවුරුද්දේ ජනවාරි මාසෙ සිට මාර්තු 31 දක්වා වාහන ආනයනය කරන්න ශ්‍රී ලංකාවට වියදම් කරලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 600ක්. තවමත් ඒ වාහන ආනයනය කරන්න යන වියදම මේ රජයේ අධිභාරයක් පනවල එක යම්කිසි ආකාරයකට පාලනය කිරීමට උත්සාහ කරත් ඒ ආකාරයටම ඒ වාහන ශ්‍රී ලංකාවට ගෙන්වීම, ඒ කියන්නේ අපේ රටේ සංචිත තවදුරටත් අඩුවීම දිගටම වෙනවා. ඒකට ආණ්ඩුවට උත්තරයක් නැහැ. අත වශයෙන්ම ඊට අමතරව බරපතල චෝදනාවක් තියෙනවා ආණ්ඩුවේ හිතවතුන්ට, ආණ්ඩුව සමග කටයුතු කරන ව්‍යාපාරිකයන්ට එල්සී ඕපන් කිරීමට අවස්ථාවක් දුන්නයි කියලා මේ අධිභාරය පැනවීමට පෙර. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් මම හිතන්නේ ඉතාම අර්බුදකාරී තත්වයක ශ්‍රී ලංකාව සිටින්නේ. ඒක අපි පිළිගන්න ඕනේ. ජාතික ජන බලවේගය කළ ප්‍රකාශ දුන් පොරොන්දු කිසිවක් ඉටු කරන්න බැරි තත්ත්වයක. දැන් උදාහරණයක් වශයෙන් දිත්තා සුලි කුණාටුවෙන් අපහසුවට අසන භාවයට පත්වෙච්ච මිනිසුන්ට ඒ අවශ්‍ය කරන්න රජය පොරොන්දු දේවල් අදටත් ලැබිලා නැහැ. නමුත් අපි මෑතකදී දැක්කා කිල්වින් සිල්වා යාපනයේදී ප්‍රකාශය කරනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානීක වශයෙන් ඔහු ප්‍රකාශ කළා පළාත් සභා ඡන්දය පැවැත්වීමට වෙන් කළා තිබුණ රජයේ මුදල්, මහජන මුදල් රජය වියදම් කරයි කියලා දිත්ත සුලි කුණාටුවෙන් අසනර භාවයට පත්වෙච්ච මිනිසුන්ට උදව් කරන්නේ. නමුත් පාර්ලිමේන්තුව තුළ අපි ඒ සම්බන්ධ විමසා බැලුවම පාර්ලිමේන්තු අවසරයක් නැතුව ඡන්දයකට වෙන් කළා තියෙන මුදල් ඒ ආකාරයට රජයට පාවිච්චි කරන්න බෑ අසනර මිනිසුන්ට උදව් කරන්න. ඉතින් මේ ආකාරයට මම හිතන්නේ තමුන් කර ප්‍රකාශ සහ ඒ මත ගොඩ නැගුණු විශ්වාසය, ජනතා විශ්වාසය බිඳ යමින් පවතිනවා. ඒක තමයි තත්ත්වය.
0: ඔව්, ඒ වගේම තමයි දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් අපි පාවිච්චි කරන්නේ රටේ මොනහරි ආයෝජනයක් කරලා ඒකෙන් තව මුදල් හොයන්නද විදේශී විනිමයෙම, නැත්නම් ඒක අපේ එදිනෙදා කටයුතු වලටද පාවිච්චි වෙන්නේ? ඇත්තටම මම අහලා තියෙන හැටියට මේ මුදල් ලැබෙන්නේ ලොකු පොලියකට.
1: අතවශ්‍යම ඔව්, මේක තේරුම් ගන්න ඕනේ මේ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 695 ලැබෙනකොට ඒ සම්බන්ධයෙන් කතා කරපු පාර්ලි චම්පික රණවක ඉදපු ඇමතිතුමා ප්‍රකාශ කරා දින කීපයකට පෙර මේක 108 පොලියට සම්මිත මුදලක් කියලා. අධික පොලියක් අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවන්නේ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා මෙතන. දැන් 2023 මාර්තු මාසේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රණ වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රජය අතර මේ එකඟතාවය ඇති වෙනකොට මේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක සහනයක් අපිට දෙන්න ඉතාම පැහැදිලිව ශ්‍රී ලංකාව

0: දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට බල කරා අපිට දැනුම් දුන්නා තව දුරටත් දූෂණ වංචා නාස්ති වෙන්න බැහැ කියන කතාව. නමුත් අපි දැන් ජනාධිපතිවරණයෙන් පස්සේ කාලේ බැලුවොත් මහමැතිවරණයෙන් පස්සේ කාලේ බැලුවොත් මේ රජයට දැඩි දූෂණ චෝදනා එල්ල වෙනවා. මම හිතන්නේ මේ රජයට ඡන්දය දුන්න කිසිම ඡන්දදායකෙක් බලාපොරොත්තු නැහැ. ඒකට හේතුවක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය මීට පෙර මේ රට පාලනය කරපු සෑම පක්ෂයක්ම සෑම නායකයෙක්ම සෑම මන්ත්‍රීවරයෙක්ම සම්පූර්ණ පාර්ලිමේන්තුවම හොර දූෂිත කණ්ඩායමක් වශයෙන් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒක අද නැහැ කියන්න බෑ. නමුත් මේ ආණ්ඩුව ගත්තොත් මේ සුපිරිසිදු කිසිදු ආකාරයක වරදක් නොකරනමයි කිව්ව මේ කණ්ඩායම. අතින් වෙන වැරදි වශයෙන්ම වැරදි කියලා කියන්නත් බෑ. මේක සිතාමතා කරන මේ කටයුත්ත මේ අක්‍රමිකතා පිළිබඳව මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අහක බලාගෙන ඉන්නවාදෝ කියලා දේත් මට හිතෙනවා. හේතුක් වශයෙන් දැන් අපේ රටේ විදුලිය සහ ඉන්ධන මිල තාමත් අර්බුදකාරී තත්ත්වයකට පත්වන්න ප්‍රධානම හේතුව හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කිරීම තුළ ඇතිවෙන තත්ත්වයට අමතරව විශේෂිතම හේතුවක් වෙලා තියෙන්නේ 25-26 කාලය තුළ රටට අවශ්‍ය ගල්ලඟුරු ආනයනය කිරීමේදී වෙලා තියෙන දූෂණය. මේක දූෂණයක් කියලා අලුතෙන් හොයන්න දෙයක්වත් ඒ පිළිබඳව ප්‍රශ්නයක්වත් ගැටලුවක්වත් තියෙන බෑ. හේතුව විගණනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තියෙන ඉහළම ආයතනය රජයේ ආයතනය ජාතික විගණන කාර්යාලය ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා. පාර්ලිමේන්තුවට දන්වලා තියෙනවා මේ ගල්ලඟුරු ටෙන්ඩරය ලබා දුන්නු ඉන්දියානු සමාගමට මේ කටයුත්තට සහභාගි වෙන්නවත් අවශ්‍ය සුදුසුකම් මූලික සුදුසුකම් සපුරලා තිබුණේ නැහැ කියන කතාව. එය ජාතික විගණන කාර්යාලය විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවේ තියෙනවා. ඒක එකක්. ඊට අමතරව බලශක්තිය පිළිබඳව රටේ ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් වෙන ශක්ති ක්ෂේත්‍රය එහි අමාත්‍ය ධූරයට මේ රජය පත් කරන්නේ දූෂණ චෝදනාවට ලක්වලා හිටපු පුද්ගලෙක්ක කුමාර දයකොඩි. අපි පිළිගන්න ඕන දූෂණ චෝදනාවට ලක්වීම කියන්නේ දූෂණය කරා කියන එක නෙමෙයි. නමුත් මේ පරීක්ෂණයට භාජනය වීම තුළ අත වශයෙන්ම වෙන පුද්ගලෙක් සිටියේ නැද්ද මේ ජාතික ජන බලවේගයට මේ බලශක්තිය අමාත්‍යංශ භාර දෙන්න කියන ප්‍රශ්නය අපිට අහන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. දැන් ඒ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. දැන් අමාත්‍යවරයා ඒ අදාළ දූෂණය පිළිබඳ නඩුවට මුහුණ දෙනවා. ඉතින් මම හිතන්නේ ජාතික ජන බලවේගයට ලොකු වැරද්දක් වුණා. අඩුපාඩුවක් කරගත්ත වැරදි පාරක ගියා. කොළඹ වරායෙන් කන්ටේනර් පිට කිරීම සුදු සහිත කන්ටේනර් දෙකක් ඒ පිළිබඳව තොරතුරු දැනගෙන තිබියේදී ඒ පිළිබඳව පොලිසිය ශ්‍රී ලංකා රේගුර දන්වා තිබීදී ඒ දෙක නිදහස් කිරීම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මේ සම්බන්ධයෙන් වෙන පරීක්ෂණ මහත් ප්‍රසිද්ධියක් දීලා පටන් ගත්තට අද වෙනකොට ඒ පරීක්ෂණයට වෙච්ච දෙයක් නැහැ තවශ්‍යම. ඉතින් ශ්‍රී ලංකා අර්බුදයක ඒ වගේම පැහැදිලිවම ශ්‍රී ලංකා අර්බුදයක කියන්නේ ජාතික ජන බලවේගයත් අර්බුදයක. හේතුව ඒ දුන්න පොරොන්දු ඒ කාර්යයෙන් කිසිදු පොරොන්දුවක් ඒ ආකාරයෙන් ඉටු කිරීමට නොහැකි වෙලා තියෙනවා. මේ සෑම ප්‍රශ්නයක්ම ඇමරිකාව සහ ඉස්රායලයේ විසින් ඉරානයට පහර දීම තුළ ඇති වූ බටහිර ආසියාවේ ඇති වූ තත්ත්වය තුළ පමණක් අපිට සලකා බලන්න බෑ. ආණ්ඩුව අතින් වෙච්ච වැරදි අතවශ්‍යම දැන් හදාගන්න නැවත හරවන්න බැරි වැරදි මේවා. ඒක තමයි තත්ත්වය. ඒක මම හිතනවා ඒගොල්ලෝ තේරුම් ගන්න ඇති කියලා. නමුත් කිසිවක් සිදු වුණාසේ කතා කරපින් අර පරණ පුරුදු විදියට මීට පෙර හිටපු ආණ්ඩුව කටයුතු කරපු ආකාරයට মানে එතන විශේෂත්වයක් තියෙනවා. පෙර ආණ්ඩුව කටයුතු කරපු ආකාරයටම මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම එදා වැරදි කරපු දේශපාලන පක්ෂ පුද්ගලයෝ තමුන් කිසිදු වරදක් කරපු නැති විදියට මේ ආණ්ඩුවට දොස් කියනවා, වැරදි පෙන්නලා දෙනවා. ඉතින් මේක තමයි ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය.
1: මේ ස්විචබර්ස්ට් ගුවන්විදුලියේ සිංහල සේවය FM 92.3